Супер, сандјавак. Айбон. Онна дат венеда вагема, супруду сенехасин, супруду ленгату камин апиадат ава обова сагена. FM Тарангамала 88.6, еваге мантарджале www.pvfm.org.au веб бадабиен, сварн FM арагена. Адат венеда вагема упанбиме උණුහුම ඒ විදිහටම ඔබට තිළින කරන්නට අපි සියල්ලෝම සූදානම්. ඒ විතරක් නොවෙයි ඔබේ හදවතේ රාව ප්‍රතිරාවණන් වූ ගී කිහිපයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනදා වගේම තෝරාගෙන තිබෙනවා. මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙන කලාකරුවන් රැසක් වැඩසටහනේ අගභාගයේදී අපි සමග එකතු වීමට නියමිතයි. ඔවුන් මැදිරියට සජීවීව එන්නටත් નિયમિતව තිබෙනවා. ඉතින් මේ සියල්ලටම ඉඩහසර සරසමින් අපි ඔබට මතක් කරන්නම් අපේ දුරකථන අංකය 94.42.111 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය. මෙතන වගේම වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා මේ සියල්ලම ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් මේ දුරකථන අංකයට. සහෘද ආරාධනාව එන්න රැඳෙන්න අප සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් මේ ස්වර්ණ FM

0: Streaming live all day, every day at pvfm.org.au.
1: ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව හරියටම රෑ 8:30 වෙලා විනාඩි 10යි. මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය අසන්න සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් සෙනෙහසින් පිළිගන්නටයි මේ සූදානම් වෙන්නේ. FM තරංගමාලා 88.6න් මෙල්බර්න් නගරේ ඉන්න සියලුම දෙනාම ඉතාමත්ම සෙනෙහසින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ විතරක් නොවෙයි www.pvfm.org.au වෙබ් අඩවියෙන් අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන් වික්ටෝරියන් ප්‍රාන්තය ඔබටත් සුබ සන්ධ්‍යාවක්. තස්මේනියානු ප්‍රාන්තයට අපි යනවා. තස්මේනියාවේ ඉඳලා බොහෝ පිරිසක් මේ වෙලාවේ අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඔබටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නොවෙයි New South Wales ප්‍රාන්තයේ Sydney වල ඉන්න අපේ ආදරණීය හිතවතුනි සුබ සන්ධ්‍යාවක්. Canberra වල ඉන්න ආදරණීය හිතවතුන්ටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන්නේ අපි Queensland-ටත් යන ගමම්මයි විශේෂයෙන්ම Gold Coast ඒ වගේම Brisbane ඒ වගේම Cairns ඉඳලා අපිත් එකතුන විශාල පිරිසක් ඉන්නවා. අයිබෝවන් දකුණු ඔස්ට්‍රේලියාව ඇඩිලේඩ් අද බොහෝ දිනක අපිත් එක්ක එකතුලා ඉන්නා වග අපට පේනවා. ඔබටත් ඔන්න සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. බටහිර ඔස්ට්‍රේලියාව පර්ත් නගරින් ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන් උතුරු ඔස්ට්‍රේලියාවිනුත් අදත් අපිත් එක්ක එකතු වෙන අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාව ආයමත් වතාවක් අපි ආදරෙන් පිළිගන්නවා. නවසීලන්තයට යනවා. සුබ රාත්‍රියක් ඔබට. ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, ඒ වගේම මැලේසියාවෙන් අපේ ආදරණීය හිතවතුන්, ඉන්දුනීසියාවෙන් අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන්, සිංගප්පූරුවෙන් අපේ ආදරණීය හිතවතුන්, තායිලන්තය, බුරුමය, ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න සියලුම දෙනා අයිබන් කියලා පිළිගන්නේ. ස්වර්ණ FM වැඩසටහනට මැද පෙරදිග ඔබට ඔන්න ආයමත් තරමක යුද වාතාවරණයක් උදා වෙලා කියලා අපිට ආරංචි. අපි ඔබත් එක්ක ඉන්න ඔබේ තනි නොතනියට ඔබ තනි කරන්නේ නැහැ. අපි දන්නවා මේ මොන ප්‍රශ්න තිබුණත් ඔබ ස්වර්ණ FM එක්ක අපිත් එක්ක එකතුලා ඉන්නා වග ඔබටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආසියානු මහද්වීපයේ ඉන්න සියලුම හිතවතුන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නේ. යුරෝපා මහද්වීපයටත් ගොඩ වදින ගමන්මයි. යුරෝපා මහද්වීපයේ ආදරණීය හිතවතුනි අයිබෝවන්. ඔව් අද තවත් විශාල පිරිසක් අපිත් එක්ක අප්‍රිකානු මහද්වීපයේ එකතුලා ඉන්නවා. ඔබටත් අපි අයිබෝවන් කියනවා. ඒ වගේම දකුණු ඇමරිකානු රටවල ඉන්න ආදරණීය හිතවතුනි සුබ දවසක් ඔබට. කැනඩාව ඒ වගේම එක්සත් රාජධානිය එක්සත් ඇමරිකා එක්සත් ජනපදය ඒ වගේ මෙක්සිකෝව ඔව් මේ සියලුම තැන්වලින් ආදරණීය හිතවතුන් සියලුම දෙනාව ඉතාමත්ම ආදරයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා අපි අදත් ස්වර්ණ FM වෙත පිළිගන්නවා. මේ මොහොතේ ඔබට මේ වැඩසටහන සජීවීව ශ්‍රවණය කරන්නට බැරි වුණොතින් මේ වැඩසටහන් සියල්ලම අපි අපේ අන්තර්ජාලයේ ලිපිනය www.pvfm.org.au වෙබ්සයිට් එකේ අපි තැම්පත් කරලා තිබෙනවා. ඔබට කැමති ඕනෑම වෙලාවක මේ වැඩසටහන් අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ පහුගිය වැඩසටහන් අවුරුදු 5ක වැඩසටහන් අපි එහි තැම්පත් කරලා තිබෙනවා. ඔබට ඒ සියලුම වැඩසටහන් ශ්‍රවණය කරන්න පුළුවන්.
0: Streaming live all day every day at pvfm.org.au.

0: 24/7, 88.6 Plenty Valley FM. Streaming live all day, every day at pvfm.org.au.
1: ஆஸ்திரேலியாவே மெல்பர்ன் நகர விழாவ அட்டாய் வினாடி 22 மே விழாவே ஆஸ்திரேலியாவே மெல்பர்ன் நகர இதில் மகாதீப 6 ரட்டவால் 70 அப்படி ஆதரவு அரங்கினேன ஸ்வர்ணமே ஹண்டாய் ஸ்வர்ண எஃப்எம் போதினிக் பலாக நின்னே லங்காவே தொரத்துரு தினெந்தின பயம் பய உணுசும் வென தொரத்துரு இத்தாமத்ம சுபதாயி பிரவருத்தி வகேம சோச்சனிய பிரவருத்தித் லங்காவின் வார்த்தா வேணவா ඒ පිළිබඳව තමයි අපි මුලින්ම ඔබව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. මගේ ආදරණීය මිත්‍රයා කනිෂ්ක චාමින්ද ජයලත් අද ඉන්නවා දුරකථනයේ හැ කෙළවරේ. ආයිබෝවන් කනි.
2: සුබ රාත්‍රියක් ආයිබෝවන්.
1: සුබ රාත්‍රියක්. ටියක් මහන්සි දවසක් වගේ උදේ පාන්දර ඉඳලම ඔබ මට කතා කරනවා. එහෙට දුවනවා මෙහෙට දුවනවා. මම හිතන්නේ කොන්සල් ජෙනරල් කාර්යාලයේ වැඩ කටයුත්තක් වෙනින් ඔබ උදේ දවස පුරාම මහන්සි වුණා. කොහොමද ඒ පැත්තේ තොරතුරු?
2: දැන් මෙහෙමයි මම ඔයාලට කතා කරේ මෙතන හොයා ගැනීමේ ප්‍රශ්නයක් නිසා හේතුව දැන් එතන සේවය අති විශිෂ්ටයි. ඒ කියන්නේ මේ මගේ අපොයින්ට්මන්ට් එකට ඒගොල්ලෝ එවලා තියෙන ඊමේල් එකේ තිබුණ ලිපිණිය සහ ඒගොල්ලෝ එවලා තියෙන ඊමේල් එකේ යට තියෙන ලිපිණිය නෙමෙයි ඔවුන්ගේ මේ ෆිසිකල් ඇඩ්‍රස් එක තියෙන තැන. ඒතකොට ඒක අර පරණ මේ බිල්ඩින් එකේ ලිපිණිය තමයි තියෙන්නේ. ඒතකොට මම උදේ වෙලාවට අපොයින්ට්මන්ට් එකට ගියේ ඒගොල්ලෝ එවලා තිබුණ ලිපිණියට. ඒගොල්ලන්ගේ ලින්ක්ස් දෙයක් එවලා තිබෙනවා. ඒ ලින්ක්ස් එක පික් කරාම පරණ ඇඩ්‍රස් එකයි කාපාක් එකයි වැටෙනවා. ඉතින් මට ඉතින් ඒ ගැන අදහසක් තිබුණේ නැහැ මේගොල්ලෝ මූ වෙලා කියලා. මොකද මම සාමාන්‍යයෙන් ඔය ඒ අතුරට යන්නේ නැති නිසා අනිත් එක මම මෙල්බන් නගරයට යනවා කියන්නේ ඉතාවත්ම අකමැති කාරණාවක්. මේ වාහන තදබදය, පාකින් ප්‍රශ්න ඒවත් එක්ක. ඉතින් මම හරි වෙලාවට ගියා. ගිහිල්ලා මේ කාර්යාලයේ මොන තට්ටුවේද දීලා කියලා මේ එතන පිළිගැනීම් නිලධාරීන් අහුවා. ඒගොල්ලෝ දැන් මෙතනින් ගිහිල්ලා කියලා. ඊට පස්සේ ඉතින් මම දිගටම මේ Google කරාම ඇඩ්‍රස් එකක් තියෙනවා. වැඩි දුරක් නෑ, එතන ඉඳන් ළඟමයි. විනාඩි 4ක වගේ දුරක් ගිහිල්ලා පාක් කරගෙන මේ එතන ගියා. යනකොට ඉතින් සාමාන්‍ය වෙලාවට වැඩි වෙලාවක් පහු වෙලා ගියේ අපොයින්ට්මන්ට් එක. නමුත් ඒගොල්ලෝ ඉතාමත්ම ක්‍රියාශීලී විදියට, සුහදශීලී විදියට මේ විස්තර සවිස්තරාත්මක විස්තර කරමින් සහ උදව් කරමින් වැඩේ කරලා දුන්නා. වැඩේ කරලා දුන්නට වැතුම් මම ඉන්න අවස්ථාවෙත් කීප දෙනෙක් මේ ගොඩනැගිල්ලට ආවා. මම දැක්කා කීප දෙනෙක් ඉන්නවා. ඒ අය කෝපි බොන්න ගියා, හෙට මෙට ගියා. ඉතින් ඒගොල්ලොත් මං හිතන්නේ මේ පැරණි ලිපිට තමයි ඇහිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ ගැන මම එතෙන්දී එක්තරා නිලධාරිනෙකුට කිව්වා, මෙහෙමයි ඔයගොල්ලන්ගේ ඊමේල් එක අප්ඩේට් වෙලා නැහැ, මේ ඇඩ්‍රස් එක අප්ඩේට් වෙලා නැහැ, වෙබ්සයිට් එකේ තිබ්බට ඔයගොල්ලන්ගේ ඊමේල් වල එන්නේ මෙහෙම එකක් කියලා. ඉතින් ඉතින්දී ඒගොල්ලෝ කිව්වේ අපේ IT ডিপার্টমেন্ট එක මේක කරලා නැහැ කියලා. ඉතින් මම කල්පනා කරේ පැතුම් දැන් ওই ડિජිටල් ඇමති කරෙක් ඉන්නවා ඒ රංග කියලා. ඒ මිනිහා ලංකාවේ ජනතාවගේ ජෛවවිධික තත්ත්ව ටික කොහොම හරි කරලා ඉන්දියාවට විකුණන්න ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා. දැන් අවුරුදු දෙකක් වෙනවා ආණ්ඩු අරගෙන. ડિජිටල් ඇමතියා කියන මිනිහා තවමත් ලංකාවේ ડિජිටලයිස් කරන වැඩේ කරේ නැහැ. ඒනොට බයෝමෙට්‍රික් හඳුනුම්පතක් ඉන්දියාවට මේ අපේ රටේ ජනතාවගේ හඳුනුම්පත් මේ බයෝමෙට්‍රික් data දෙන්න වැඩපිළිවෙලක් කරනවා. ඉතාමත්ම මේ මට පේන විදිහට තවත් කටමැත දොඩවන්නේ. අපි මහ බැංකුවේ හැකර් සිද්ධිය බැලුවත් ඔබ දකින්න ඇති හර්සල් සිල්ව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන කෝප් එකේදී මේ පරිගණක ආයතනයේ නිලධාරින්ගෙන් තමුන්නාන්සලා මොනවද කරේ, මයික්‍රෝසොෆ්ට් එකේ ලයිසන් එක ඉවරලා නම් පිසිං ඊමේල් එකක් චෙක් කරගන්න තරමටවත් සිකියුරිටි එක අප්ඩේට් කරලා නැත්නම් තමුන්නාන්සලා මොනවද කරේ කියලා ඒක එක මේ නිලධාරි සිය දිනසා ගත්තා. මොකද ඒ පහසුකම දීලා තිබුණා නම් ওই ප්‍රශ්නේ ওই සල්ලිටින් ඉතුරු වෙනවා. ඒකට මේ ආයතන විසින් කරපු ලොකු වරද්දක් නිසා දැන් පහලින් මේක පහත්තනින් ජලය ගලා යන විදිහට හදලා තියෙනවා. මේ නිලධාරින්ගේ බෙල්ල මිරිකන්න හදන්නේ මේ ආණ්ඩුව. ඉතාමත්ම නරක වැඩක් ඒ කරන්නේ. තමන්ගේ ආයතනයේ සිකියුරිටි එක හදලා නැහැ. ඉතින් මේ தත්වෙම තමයි මං කියන්නේ මේ අර ඒ ලොකු බිලියන් දෙකකට සම්පහේ කතා පැත්තකින් දිමුනොත් අද අපේ වෙච්ච රස්තිය අද අපේ කාලය සහ කීප දෙනෙක්ගේ කාලය මේ ඩිජිටල් අමාත්‍යාංශය එහෙම නැත්නම් මේ පරිගණක ගත කරනවා කියලා මහලොකුවට මේ පුරුසාරම් දොඩන ඩිජිටල් අමතිවරයා මේ වගේ සරල දෙයක් මේ ඉතා සරල තමයි ලිපිණයක් වෙනස් කරන එක ඊමේල් එක දාගන්න. ඉතින් මේ මිනිහට මේක කරගන්න බෑ. මිනිහාගේ කතන්දරයේ තියෙන මුළු මිනිහාගේ මුළු ප්‍රොජෙක්ට් එකම තියෙන්නේ රටේ ජනතාවගේ ජෛවීමිතික දත්ත ටික කොහොමද ඉන්දියාව දිගුණන්නේ කියන එක. ඒ රෙන්න ඔය ඩිජිටල් අමතිවරයා කියන්නේ මේ අමතිවරයා කියන්නේ නියෝජ්‍ය අමතිවරයා. මිනිහාගේ නම ඉරංගහ උදේශ කියලා නමක් තියෙන්නේ. මම ඉතාමත්ම මේ දැඩි කලකිරීමකින් ඇත්තටම කතා කරන්න පැතුම් මේ සරල දෙයක්. ඉතාමත්ම සරල දෙයක්. මේක කරන්නේ නැතුව මේ අනවශ්‍ය දේවල් කරනවා. ඉතින් මේ අමාත්‍යාංශය මොකටද තියෙන්නේ? මේ අමාත්‍යාංශයේ මොනවද වෙන්නේ ලංකාවේ? මොනවද මේ ලොකට ඩිජිටලයිස් කරලා තියෙන්නේ? කරපු කිසිම දෙයක් නැහැ. උදේ ඉඳන් හන්දේ ඉඳන් බැලුවත් කරන්නේ කොහොමරි අර ඉන්දියාවේ ටෙන්ඩර් සමාගමට හොර කම්පැනිකට ටෙන්ඩර් එකක් දීලා රටේ මිනිසුන්ගේ ජයමිතික දත්ත ටික ජයසංකට ඕන විදිහට ඉන්දියාව විකුණන වැඩේ තමයි මීහාගේ රස්සා වෙලා තියෙන්නේ. මට හරි කේන්ති. මොකද මගේ කාලය ගියා. ඊට පස්සේ මට පාකින් එක්ස්ටෙන්ෂන් එකක් කරා. මට හිත විදිහට දඩකොලයක් එන්න ඉඩ තියෙනවා. විනාඩි 10ක් විතර මේ ඒ වෙලාවට හිරුණාට පස්සේ පාකින් කරගන්න ප්‍රශ්නයක් වතුනා. ඉතින් ඔයගේ ප්‍රශ්න ටිකක් නම මම හිතන්නේ ඒක සරල දේවල් කරන්න කියලා. මොකද මේ සේවය ඉතා අගනා සේවයක්. ඒ කියන්නේ ඉතාමත් මොහොතින් ඕන් සේවය සපේනවා. සේවය සපුවට මේ අමාත්‍යංශය මම කියන විදේශ කටයුතු අමාත්‍යංශය මේ ජෙනරල් කාර්යාලයේ ප්‍රශ්න තියෙන්නේ මේ ඩිජිටලයිස් කරනවා කියලා ඉන්න අමතිවරයා ඒ තමන්ගේ රාජකාරිය ටික හරියට කරන්න දින්දා මුදල් අමාත්‍යංශ සල්ලිත් ඉල්ලීට යනවා. මේ වගේ සරල වැඩක් වෙනවා. මේ මිනිස්සු අවුරුදු දෙකම හරි තිස්සේ මේ ලෝදයක් කරලා නැහැ. මම හිතන්නේ සත පහට වැඩ නැති අමතිවරයෙකුට අමතිකමක් දිලිවෙලා මේ ජනාධිපතිවරයා මුළු ක්‍රියාවලියම අනනවා කියන එක තමයි මට තේරෙන්නේ.
1: කණි දැන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් කොන්සල් කාර්යාලයේ අප්ඩේට් නොවීමට එරංග ගරු ඇමතිතුමාට අපි දොස් පවරන එක කතරම් සාධාරණද?
2: මේමද එයානේ මෙතන මේ ඩිජිටලයිස් කරන එක කියන්නේ පරිගණක සම්බන්ධයෙන් අප්ඩේට් කරනවා. දැන් මම දැක්ක මේ ළඟදී ඔය දැන් උසාවියේ මේ විනිසුරය කාලය දීර්ඝ කරන්නේ ඒගොල්ලෝ කියන එක ඩිජිටලයිස් කරන උසාවිය. එතකොට ඉඩම් මොපු ඩිජිටලයිස් කරනවා. ඒ අමාත්‍යංශය බිහි කරගෙන මේ දේවල් තමයි කරන්නේ. රටේ අමාත්‍යංශවල සිකියුරිටි ඊමේල් සම්බන්ධ හැකර්ස්ලා හැමතැනම ලෝකෙ ඉන්නවා. ඉතින් ඒවට සම්බන්ධයෙන් ඒවා කරනේවා මේ වගේ අප්ඩේට් කරන වෙලෙ මේවා මේ තනින් තමයි කරෙන්න ඕනේ. මේ පරිගණක සම්බන්ධයෙන් කරන එකට තමයි ඇමරිකමක් දාලා ඉවරලා පඩියක් ගලවලා ඇමරිකෙනෙක් තියාගෙන ඉන්නේ. නැතුව මේ අමාත්‍යංශ මිනිස්සුන්ට ඒවා කරන්න බෑනේ. දැන් මුදල් අමාත්‍යංශයේ ආරක්ෂණ පද්ධතිය කරන්න මයික්‍රොසොෆ්ට් එකේ ඒ වැඩේ කරන්න ආයතනයක් තියෙනවානේ. ඒ ආයතනේ රස්සාව කරලා නැත්නම් හරියට. ඉතින් මම කියන්නේ ඒකයි. විදේශ අමාත්‍යංශයේ වෙබ්සයිට්ස් අප්ඩේට් කරන එක ඔය අමාත්‍යංශයට වෙන්න ඕනේ. ඒගොල්ලන් අතර මම දන්නේ කලමනාකරණයක් නැද්ද සම්බන්ධීකරණයක් නැද්ද කියන එක. ඒ ඔය තියෙන අමාත්‍යංශයේ මිනිස්සු ඒ වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන් තියෙන වෙන වැඩ කරන්න. ඒගොල්ලන් තියෙන පාස්පෝර්ට් ඉෂුව කරන්න. ඒගොල්ලන් සිටිසන්ෂිප් දෙන්න තියෙන. ඒගොල්ලන් මේ වෙබ්සයිට් අප්ඩේට් කර කර ඉන්න වෙලාවක් නෑ. ඒකට තමයි ඩිජිටල් අමාත්‍යංශය කියලා එකක් අනු කුමාර සනායකගේ නායකත්වයෙන් පත් වෙලා තියෙන. ඒක උපයමතිවරයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා දැනගන්න ඕනේ ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන ඩිජිටලයිස් කරලා ඒවට ඕන කරන පරිගණක පහසුකම් හදලා දීලා ඒ වැඩේ කරන්න. ඉතින් එයාගේ ඒ ඩියුටි එයා කරන්නේ නැතුව එයා මේ ජයමිතික තත්ත්වෙට ඉන්දියාවට විකුණන්න හදනවා. මොකක්ද ඒ කරන වැඩේ?
1: හොඳයි, ඔබ මේ පිළිබඳව කොන්සල් කාර්යාලයට යම් කිසි විදිහක පැමිණිලක් කරාද? ඔවුන් මේ පිළිබඳව
2: නෑ, වැඩක් නෑ. ඒගොල්ලන්ට කතා කළා. මොකද ඒගොල්ලෝගේ කතා කරපු නිලධාරිනි කිව්වේ තමයි මේක අපේ මේ IT පැත්තෙන් වෙන්න ඕන වැඩක් කියන එක. ඉතින් ඒක එක්ක සිද්ධි මට ඒ සහෝදර සහෝදරියන්ට කතා කළාට මේක ඉතා හොඳ සේවයක් කරනවා. ඉතා කාර්යක්ෂමයි, සුහදශීලී, සහය දනුමතින සමන් කරන විශ්ය ගැන ඉතා හොඳයි ඒ සේවය. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන. ඉතින් මෙතන තියෙන්නේම මේ අමාත්‍යංශ අතර සම්බන්ධීකරණයක් නෑ. මේ වැඩේ පොදු අමාත්‍යංශයෙන් කරලා දෙන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ වැඩේ. ඉතින් ඒකට තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හයන් සුජේසූරිය වගේ හෙන මේ පතාක යෝධයෝ දාලා අමාත්‍යංශය පිහිටෙන්නේ ඔය වැඩ කරා. ඒ වැඩ මේ නිලධාරින් කරන්න අවශ්‍ය නෑ. ඒගොල්ලන්ට ඒ වැඩේ කරලා දුන්නා නම් අර 2.5 මිලියන් එකත් අද ඉතුරුයි රටට.
1: ඔබ හිතනත් විදේශ කටයුතු අමාත්‍යංශයේ යම් කිසි අංශයක් ඇති කියලා මේ දේවල් කරන්න තවත් වෙනම අමාත්‍යංශයකට මේක පවරනට වඩා
2: නෑ මෙහෙමයි. ඒක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. ඕකනේ පැතුම් හැමදාම හරිද බෝක්කුව හැදුවට පස්සේ එනවා ටෙලිකමියුනිකේෂනේ වයර් රදින්න. හරිද? අන්න එකයි වැඩේ තියෙන. ඊට පස්සේ ආයෙත් අර හදපු බෝක්කුව කඩලි වරලා එතනින් වයර් එක අදිනවා. ඉතින් ඔය වැඩේ කරන එක නේද මේ 76ක වසරක සාපේ කියලා අපි මේ අලුත් ගමනක් යනවා කියලා පටන් ගත්තේ. ඉතින් ඩිජිටල් අමාත්‍යංශය හැදුවේ මොකටද? මොනව කරන්නද හැදුවේ? මොකටද පරිගණක සම්බන්ධයෙන් කරන මේ වැඩ ටික අමාත්‍යංශවල කරලා දෙන්න රටේ ජනතාවගේ දත්ත ආරක්ෂා කරන්න? ඒවට මේක හදලා තියෙන. ඒකට ඒක අපේ රටේ තියෙන ප්‍රශ්නේ. ඕකනේ පැතුම් හැමදාම හරිද බෝක්කුව හැදුවට පස්සේ එනවා ටෙලිකමියුනිකේෂනේ වයර් රදින්න. හරිද? අන්න එකයි වැඩේ තියෙන. ඊට පස්සේ ආයෙත් අර හදපු බෝක්කුව කඩලි වරලා එතනින් වයර් එක අදිනවා. ඉතින් ඔය වැඩේ කරන එක නේද මේ 76ක වසරක සාපේ කියලා අපි මේ අලුත් ගමනක් යනවා කියලා පටන් ගත්තේ. ඉතින් ඩිජිටල් අමාත්‍යංශය හැදුවේ

0: ප්‍රත්‍යංශයේ වෙච්ච හානිය ඒ හානියට තනි කර වග කියන්න ඕනේ මම පොප් එකේදී මේ හරි ලස්සන හර්ෂ දිරලා ඒක ප්‍රශ්න කරනවා මේ ඔගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ ඩියුටි කරලා නැහැ නේ කියන එක ෆිෂින් ඊමේල් එකක් චෙක් කරගන්න තරම් හැකියාව හදලා තිබ්බනම් මේ අර නිලධාරිය මැරෙන්නේ නැහැ ඒ නිලධාරිය ඉන්නවා එම අදටත් එමන් සේ ජීවත් වෙනවා මොකද අපි මේ වැඩ කරන්නේ අපි දන්නවනේ යම් කිසි දෙක හොර ඊමේල් එකක් කරනකොට අපිට එක පොප් වෙනවා එතකොට අපි දන්නවා ඒකට ඇක්ෂන් ගන්න ඕන විදිහ ඉතින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නැතුව වෙන වෙනම මේ විකාර කරනවා මම කියන්නේ ඒකයි ප්‍රයොරිටි දෙන්න ඕන දේවල් ටිකක් කියලා මේ හරි සරල කාරණාන ඇඩ්‍රස් එක වෙනස් කරන එක මේක මේ පොඩි ළමයෙකුට දුන්නත් කරලා දෙන්න පුළුවන් වැඩක් හරිද ඒ සරල වැඩේ කරන්නේ නැතුව රටේ ජයම විදිහට තත්ත ටික හොරකම් කරන වැඩකට මේ මිනිස්සු තමන්ගේ මුළු කාලෙම යොදවන ඕක තමයි කරන්නේ
1: හොඳයි අපි ඒ අපහසුතාවයෙන් මම හිතන්නේ ඔබ තරමක් උරන වෙලා ඉන්නේ අද උදෑසන මේ සිද්ධ වෙච්ච කාරණාව නිසා මම දැක්ක ඔබ සමාජ මාධ්‍යවලත් මේ පිළිබඳව අද දවසේදී කතා කරනවා අපි විශ්වාස කරමු සහ ප්‍රාර්ථනා කරමු මේ ඉතාමත්ම සුළු දෙයක් මේක මේ කියන්නේ ඉතාමත්ම
0: ඉක්මනින් කරන්න නැහැ පතු මේ සුළු නැහැ
1: ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් කියන එක
0: මම කියන්නේ සුළු නැහැ මම කියන්නේ මේකේ දිගුව තමයි මේ හැකර්ලා පැනනල එක එක බැංක් වලින් සල්ලි හොරකම් කරන එක හරිද මේවා කිසිම දෙයක් සුළු නැහැ මේවා නොකර අවුරුදු දෙකමාරක් මේගොල්ලෝ කෙකර ගන්නවද කියන ප්‍රශ්නේ මට තියෙන්නේ. දැන් මොකටද ඔය අමතිවරයා ඉන්නේ? අමතිවරයා මොකටද ඉන්නේ? ඒ අමාත්‍යංශයා මොකටද තියෙන්නේ? මෙන්න මේ සරල කාරණා ටික හදන්න නැතුව. එහෙනම් ඔක විසිරලා දාලා ඔය අමතිකම පොඩි ළමයෙකුට දීලා නිකන් ඉන්න ඕනේ. රට පහක වැඩක් නැති වැඩන්නේ අමති කෙනෙක්පත් කරගෙන තනතුරක් දීලා සාමාන්‍ය දේවල් කරන්නේ. මම පෞද්ගලිකව දන්නවා ඩිජිටල් ID එක හදලා ඉවරයි. හදලා ඉවරයි. ඒක අමතිවරයා නිරීක්ෂණය කරලා ඒක YouTube එකේ තියෙනවා. ඒක තියාගෙන තමයි මේ ආයි ජයමිතික දත්ත ඉන්දියාවට ඕන විදිහට දෙන්න හදන්නේ. දැන් මේ අනුකුමාර සනායේ කතාවක් මේ දවස්වල වෛරල් වෙනවා. ඔහුගේ පෙර කතාවක් මේ සම්බන්ධයෙන්. මම ඉතාමත් දැඩි විරෝධයක ඉන්නවා ලංකාව සෝදිසි රාජ්‍යයක් කරන එක. ඒ සෝදිසි රාජ්‍යයක් කිරීම සඳහා හෝ කාර්යයේදී මේ තමන්ගේ අමාත්‍යංශයේ සරල දේවල් නොකර ලොකු ලොකු වැඩ කරන්න යනවා. ඊට ඉස්සෙල්ලා තමන්ට පුළුවන් පොඩි වැඩ ටික කරා නම් හොඳයි ලොකු වැඩ කරන්න බෑ. සම්ප්‍රග්‍රාමන කරනවා කියන විදිහට ලොකු වැඩ කරන්න බෑ. මෙන්න මේ පොඩි ටිකල් ටික හදලා දෙන්න. මේ හරි සරලයි. මිනිස්සු රස්සියාදු වෙනවා. පොඩි දේවල් මේ කියන්නේ ලොකු යෝජනා නෙමෙයි මේවා තියෙන්නේ මේ චූටි ළමයකට දුන්නත් ඔක් කරලා
1: දෙනවා අවුරුදු 20කට විතර පස්සේ ආයම තතාවක් කොළඹ තදාසන්න ප්‍රදේශවල ඉන්න අපේ ආදරණීයන්ට යුද බිය වගේ දෙයක් ඇති වෙලා තිබුණා අපි දැක්කා මේ රාගම පැත්තට යුද ටැංකි ඒ වගේම යුද හමුදා සෙබළුම් සාන්නාහ සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් යනවා ඒ විතරක් නෙවෙයි ඇඳිරි නීතියක් දාලා තිබුණා ඒකට හේතුව තමයි මහර බන්ධනාගාරය ඇති වෙලා තිබුණ මේ සිද්ධිය මීගමු බන්ධනාගාරයෙන් පස්සේ මහර බන්ධනාගාරයේ ඒ සිද්ධියක් ඇති වෙලා තිබෙනවා කිහිප දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ තාමත් නිල වශයෙන් වාර්තා කරලා තිබෙන්නේ කෙනෙක් පමණයි මරණයට පත් වෙලා තිබෙන්නේ තවත් කීප දෙනෙක් තුවාල ලබලා තියෙනවා කියලා කණි නමුත් නිල නොවන ආරංචි මාර්ග කියනවා මේ දත්ත සංඛ්‍යාලේඛන සමහර විටකදී මීට වඩා වෙනස් වෙන්නට පුළුවන් කියලා මොකක්ද මේ වෙන්නේ මා දැක්කා මේක සමහර විටකදී මේ විපක්ෂයේ කුමන්ත්‍රණයක් දෝ කියලා ආණ්ඩු පක්ෂයේ යම් යම් මත ප්‍රකාශ කරනවා නමුත් තුනෙන් දෙකක බලයක් තිබෙනවා ජාතික ආරක්ෂාව තර කරන්නට පොයේ දෙකයි අවශ්‍ය වෙන්නේ බංකුව අරන් එන්න කියලා කිව්වා දැන් එහෙම කියපු ආණ්ඩුවකට මේ මොකක්ද වෙලා තියෙන්නේ
0: නැ මේමයි දැන් ඕක අපිට මේ ආණ්ඩුවට මං අපි වැඩසටහනකට ඉස්සෙල්ලා අර මේ ඊට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියේදී අපි ඔය ගැන කතාත් කරා දීර්ඝ වශයෙන් නමුත් දැන් මේ සරලව කියනවා නම් බන්ධනාගාරවල තියෙන තදබදය කියන එක ඇති වෙලා තියෙන එක 1977 ජියාර් ජයවර්ධන විරුද්ධාර්ථිකයත් එක්කම හැදුන මනෝභාවයන් එක තමයි ඔය ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොරු මංකොල්ලකාරයෝ බිහි වෙන එක වැඩියෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ තමන් විසින් භෞතික සම්පත් වලට ආශා කිරීම එක එක පරයා කැපී පෙනෙන උත්සාහ කිරීම අදීත මේ පරිභෝජනවාදයේ හුරු වීම දැන් අපි ගොඩක් අය හිතනවා පැතුම් අපිට තියෙන වාහනේ අපිට තියෙන ගෙදර අපේ ගෙදර බැම්මේ සයිස් එකත් එක්ක තමයි මිනිස්යාගේ මේ තත්ත්වය තරාතිරම් මන දැන් ඉස්සර එහෙම නැහැ ඉස්සර මිනිහෙක්ගේ තරාතිරම් මන මේ මනසත් අතු තියෙන උගත්කම මේ මිනිස්යාගේ සමාජය ඇතුළේ තියෙන පිළිගැනීම භාවිතාවත් එක්ක හැසිරීමත් එක්ක ඒ තිබුණ සමාජ ක්‍රමයේ වෙනුවට විරුද්ධාර්ථිකයත් එක්ක හැදුනා මේ අපි කියනකොට ඩූපන් කළු ධනපති පන්තියක් ඒ කියන්නේ කැසිනෝ කාර්යෝ බුකී කාර්යෝ මේ සල්ලි පොලියට දෙනෙවුන් අරුම් මුන් මත්ද්‍රව්‍ය ජාව අරංකාරය එකතු වෙලා ඒගොල්ලෝ සුදු චරිත හදාගත්තේ එහෙම තක්කඩියව තමයි දැන් අපි කියන්නේ දැන් හාල් බිස්නස් එක කරන මිනිස්සු එහෙම තමයි ඒගොල්ලෝ ලොකු හෝටල් ගහන්නේ දුහවියාගේ ශ්‍රමයේ සූරා කාලා කාලි ඉවරලා එහෙම හදාගත්ත එකක් තියෙනවා ඉතින් ඒව දිහා බලාගෙන සමහර අය Tamanට කරන්න බැරි වැඩ කරන්න යනවා ඉතින් හොරකම් වලට පෙළඹෙනවා ගෙවල් කඩනවා මාල කඩා ගන්නවා නේද එහෙම සංස්කෘතියක් හැදලා තියෙනවා ඊට පස්සේ ආණ්ඩුව

0: ඒක බෙගෝට අපේ රාජපක්ෂගේ කාලේ දේශබන්ධුල පෙන්කෝන්ල කරපු වැඩේ මේ ආණ්ඩුවත් කරගෙන යනවා පුළුවන් තරන්දුරට මද්‍රව්‍ය ජාවාරම අඩු කරන්න කිලිදරලා අපි දැක්ක ධරණය කළ සිද්ධිය ඕක මේ මද්‍රව්‍ය තමන්ගේ අවර 54 ගහලා ගන්නවා කියන්නේ යම් කිසි ප්‍රමාණයක් පොලිස් විසින්ම මද්‍රව්‍ය දාලා නඩු වැඩි කරගන්න වැඩක් කරගෙන යනවා මේක ඉතින් හරි ප්‍රසිද්ධ කාරණා මේ ජනප්‍රිය ගායක ඩෙස්මන් සිල්වා හිරේ හිටියෝ ඔවගේ දෙයකට මම නම කියලම කියන්නම් පෞද්ගලික ප්‍රශ්නයක් කොටද මද්‍රව්‍ය චෝදනාවක් දැම්මා ඉතින් ඒ කාලේ නම් ඕක තිබුණා මම 1986 සිද්ධියක් එකසර ෆේස්බුක් ඉලුවා දැන් මේ අවුරුදු 40ක් විතර ගිහිල්ලා තිනවා තාමත් ඒ විදිහට වෙනවා ඉතින් එතකොට ඊළඟ තමයි වන්දනාගාරවල සුළු වැඩි කරන අයවත් දානවා දැන් ඔය එයාපෝර්ට් එකෙන් විදේශගත වෙන්න ගිය අයයි වාහන ඇක්සිඩන්ට් වෙච්ච අයයි බීලා එලෝපු අයයි ඒ වගේ මිනිස්සුත් දානවා සමාජයෙන් අයින් කරලා තියන්න ඕනේ ධර්මයේ එක්කම එකට දාලා ඉවරලා අතිවිශාල තදබදයක් හදලා තියෙනවා ඉතින් මේකට මේ ලොකු කතන්දර අවශ්‍ය නැහැ ගොඩක් රටවල් වල දැන් තියෙනවා නිවාස අඩස්සියේ තියෙන එක පොඩි චිප් එකක් දාලා ඉවරලා ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුළේ ඉන්න හදලා දාලා තියෙනවා රජයේ විදුමකුත් නැහැ කන බොන වැඩෙත් ඒගොල්ලන්ගේ දෙමව්පිය හරි වාරකාරය බලා ගන්න ඕනේ බදු මුදල් ගෙවන්න ඕනෙත් නැහැ සමාජයට මුදා හැරිය හැකි පුද්ගලයන් අපි හිතමු මිනිස්සු බීලා වාහනයක් ගිහලා ඇක්සිඩන්ට් කරගත්ත කියලා ඒ මිනිස්සු සමාජයේ පිළිවෙලක් වෙන භයානක පිළිවෙලක් නෙමෙයි මිනිමරුවෙක් හෝ මද්ද්‍රව්‍ය ජාරමකාරයෙක් නෙමෙයි උසාවියෙන් එයාපෝර්ට් එකෙන් රට යන්න හදලා මොකක් හරි අවශ්‍යතාවයකට අත්තරංගොඩ පත් වෙන්න මිනිහ සමාජයට පිළිවෙලක් පිළිලයක් නෙමෙයි ඉතින් ඒ වගේ තෝරාගත්ත පිරිස් මම හිතන්නේ ওই බන්දනාගාර 3-4000ක් ඉන්නේ ඒ වගේ එක්ක දඩ ගෙවා ගන්න බැරි මිනිස්සු අප තියා ගන්න බැරි මිනිස්සු ඒ වගේ මිනිස්සු ඔක්කොම ගිහලා අතන ගාල් කරනවා ගාල් කරාට පස්සේ තදබදයක් ඇති වෙනවා එතකොට අපි කවුරුත් දන්නවා එතකොට ඒ ගායක මානසික තත්ත්වය ඊට පස්සේ නිලධාරීන් සම්බන්ධයෙන් මේ තියෙන චෝදනා ඒ කියන්නේ දැන් මේ මගේ මං ඉදත් ඔය කිව්වා මගේ මිත්‍රයෙක් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මිත්‍රයෙක් ඉතා හොඳ මිත්‍රයෙක් ඔහු ටික දවස් 7ක් විතර ඉන්නුණා සඳුරක අපි තවත් ඉතින් ওই ආශ්‍රේක විහාරුත් ඉන්නවා ඒගොල්ලන්ගේ තොරතුරු අනුව ඔබට අවශ්‍ය කරන ඕනෑම ද්‍රව්‍ය බන්ධනාගාරවල ගන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද? ඒකර ඒක ඔය හැරි ලොකු ජාලයක සම්බන්ධ වෙලා තමයි ඔක තියෙන්නේ. ඒ නිසා මේවා වෙනස් කරන්න ආපු ආණ්ඩුවක් මේවා වෙනස් කරන්න ඕනි. එතකොට කැරලි ගහන මිනිස්සුන්ට වෙඩි තියෙන එකවත් ඒක මර්ධනය කරන එක නෙමෙයි උත්තරේ තියෙන්නේ. මේකට විද්‍යාත්මක උත්තරයක් හදා ගන්න ඕනි. ඒ හදා ගන්න ඕන කරන ලෝකේ තාක්ෂණය තියෙනවා ක්‍රමවේදය තියෙනවා. ඒ ක්‍රමවේදයන් එක්ක ඒකට ක්‍රියාත්මක කරා නම් හරි. මොකද දැන් ඔය සුළු වැඩි කරන මිනිස්සුන්ග ඔස්ට්‍රේලියාවේ ඕගොල්ලෝ අපි දැකලා තියෙනවා නෝන තරම් ඔය ස්කෝල වල තින්ත ගන්නයි කැලෑවල සුද්ධ කරන්නේ අර හේමිනේට සමාජ වැඩ කටයුතු වලට යොදවනවා. ඉතින් ලංකාවේ ඒක තාම මන් දන්නේ ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියලා බදු මතුලෙන් ගෙවන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ වරක් සමය ඒගොල්ලන්ගේ ස්වමිය අරගෙන ඒගොල්ලන්ට ඒ වගේ දඬුවම් දෙන්න පුළුවන්. මොකද හිර කඳුරක් අතර තියෙන එක ඇස්සේ ඒ මිනිස්සුන්ට මේ වෙන්නේ තවත් ආතතියට පත් වෙන එකක් විතරයි. සමහරවිට ඒ වැරද්ද කරන මිනිස්සු සමාජ සේවය කරාට පස්සේ හොඳ සමාජ සේවකයෙක් වෙන්න තිත තියෙනවා. හිර කඳුරට ගියාට පස්සේ මේ මිනිස්සුන් මේ වෙනස් චරිතයක් කළා එළියට එන්නේ. සමාජය තුළ ඒ සාමූහික වැඩකට ඉදී උත්තමයක වෙනස් විදියක්. ඉතින් සමාජයෙන් වෙන් කළ වෙන් කරන්න අනවශ්‍ය පුද්ගලයන්ව බන්ධනාගාර ගත කරන එක මේ තදබදය ඇස්සේදී කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ඒක ආණ්ඩුවට මහා ලොකු කතන්දරයක් නෙමෙයි. ඔය 159ක් කියනවා පනත සම්බන්ධ කරගෙන මේ දැන් ওই ලෝකේ ඕන තරම් ওই චිප් එක තියෙනවා අරගෙන ඉවරලා කකුලේ හරි බෙල්ලේ හරි බැඳලා ඉවරලා මේ මිනිස්සු නිවාස අඩස්සියේ තියෙන එක මහා ලොකු මේ ඔක රොකට් සයන්ස් නෙමෙයි ඔක කරන්නේ ඔක මේ හර්ෂණ නානක්කාරට මේ අපි කියලා දෙන්න ඕන නෑ ඔක දන්නවා ඇති. මේ වගේ දේවල් කරගන්න අවශ්‍ය කරන පනත සම්බන්ධ කරගන්න තියෙන පාර්ලිමේන්තුවට දාන්න ඉතිමන සමය කොළු ගෙඩි ටිකක් තියාගෙන මොකටද තියන් ඉන්නේ ඉතින් ඒක හරි සරල දේවල් මේ ඔය ප්‍රශ්න විසඳන්න ඉතින් අන්නේ ඒව විසඳන්නේ නැති නිසා පළවෙනි බන්ධනාගාරයේදී ප්‍රශ්න ඇති වෙනකොට දෙවෙනි එකත් වෙනවා දැන් ඊළඟට තව එකක් වෙන්න ඉස්සෙල්ලා මේවට උත්තරයක් හොයාගන්න ඕනේ ඊට පස්සේ ආමිටක්ස් ගෙනල්ලා ඇදුණු නීතිය දාලා එතන යුද පිටියක් කරලා මේ මහා ලොකු කලබගැනියක් කරගන්න ඕනේ ප්‍රශ්නද කියන එක අපිට වෙන ප්‍රශ්නයක් මම දන්නේ ඒගොල්ලන් මේ වගේ දේවල් කලමනා කර ගන්න බැරි ඇයි කියන එක. මේවා ලොකු දේවල් නෙමෙයි පැතුම්. මේවා මහා ලොකු ප්‍රශ්න නෙමෙයි. ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ තියෙනවා ආර්ථික ප්‍රශ්න තියෙනවා. මේ දැන් මේ වෙනකොට මේ අද ගංගාතුර ඊපස්සේ දැන් පායන කාලයක් කියලා ඉතින් මේ මිනිස්සුන්ගේ කෑම බීම ප්‍රශ්න තියෙනවා. මේවා ප්‍රශ්න නෙමෙයි. මේ ප්‍රශ්න වලට ලොකු උත්තර දීද්දී මේවා නහය කෙලින් අල්ලරතු වටේ අත දාගෙන ඉන්න මට අපිට තේරෙන දේ තමයි මේකට උපදේශ දෙන්න මිනිහෙක් නැතිකමද එහෙම නැත්නම් මේ ආණ්ඩුව නිලධාරීන් විසින් නොමග යවනවද කියන ප්‍රශ්නය අපි ඉස්සරහ තියෙනවා.
1: කනීමේ මේකට සමහර වෙලාවට ආණ්ඩු පක්ෂයේ සමහර මැති ඇමතිවරුන් කරන චෝදනාවක් තමයි මේ බන්ධනාගාර අර්බුදයේ පිටිපස්සේ විපක්ෂයේ ඉන්නවා කියන කාරණාව. මේක විපක්ෂය සම්බන්ධ කාරණාවක් විදිහට තොරතුරු වාර්තා වෙනවද? එහෙම නැත්නම් මේක හුදෙක් බන්ධනාගාරය ඇතුලේ ඇතිවෙච්ච ඔබෝය කියන තදබදය සහ අනිකුත් ප්‍රශ්න නිසා ඇතිවෙච්ච යම්කිසි අර්බුදයක්ද?
0: මෙහෙමයි, ඉතින් විපක්ෂය කියන එක අපි කියන්නේ අපි විපක්ෂේ ගොම අපි තියෙනවා, අපි විපක්ෂ දෙකක් තියෙනවා. එකක් තමයි ජනතාව විපක්ෂය තියෙනවා. මොකද ආණ්ඩුව ගනුදෙනු කරන්නේ ජනතාව විපක්ෂයත් එක්ක. නමුත් සාමාන්‍යයෙන් ඔය නිල විපක්ෂය කියලා අපි කියන්නේ, අපි ඒකට කියනවා සුම්බුන් විපක්ෂය කියලා. සුම්බුන් විපක්ෂය වෙනම තියෙනවා. සුම්බුන් විපක්ෂයට අවශ්‍යලා තියෙනවා තමන්ගේ සහචරු ටික එකා දෙන්න දවස ගන්න එළිය හිරියට යනකොට කොහොම හරි මොකක් හරි කරලා මේ ආණ්ඩුව තියෙන ජනතා ප්‍රසාදය අනිත් පැත්තරවල බලය ලබා ගන්න. බලය ලබා ගැනීමේ මූලික අරමුණ තියෙන රට සංවර්ධනය කිරීම හෝ වඩා යහපත් රටක් කරලා දෙන්න නෙමෙයි. අර හිරේ ඉන්න උන් ටික ආයෙ කොහොමද එළියට ගන්න කියන බලන එකනේ. ඒකනේ ඒගොල්ලන්ගේ මූලික අරමුණ තියෙන, ඊට වඩා වෙන අරමුණක් නැහැ.
1: හරියට අර මේ මීට කලිනුත් හිටපු විපක්ෂ කණ්ඩායම් කළා වගේම දෙයක්ද ඔබ කියන්නේ? ඒ කියන්නේ දැන් ඔය මේ බලයට එන්න කලින් කරපු විදිහටම වගේ මේ ඇත්
0: කරනවා කියලා? බලයට එන්න කලින් විපක්ෂයේ හැටියට එහෙම ක්‍රියාත්මක වෙච්ච එකක් අපි එහෙම එහෙම එහෙම තත්ත්වයක් දැක්කේ නෑ. ඒ කියන්නේ හිර කන්දවුර වල ඉරේ යන යුන් ටික එළියට දාගන්න දේශපාලනය කරේ නෑ. දැන් නම් මේ දේශපාලනේ හරි පැහැදිලි.
1: හැබැයි හැබැයි ජනාධිපතිවරයා තැන් තැන් කිහිපයකදී ප්‍රකාශ කරලා තිබුණා නේද, මේ හිර කඳවුරක් ඇතුලේ ඉන්න යම් කිසි කෙනෙක් ඝාතනයට ලක් වෙනවා නම් හෝ වදහිංසනයට ලක් වෙනවා නම් ආණ්ඩුවක් කියන්න ඕන වගේ ප්‍රකාශ ඒ දවස්වල මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ඔබට මතකද? මන් දන්නේ නැහැ. මහර බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය වගේ ඒ ස්ථානවල මෙවැනි අර්බුද සිද්ධ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම, අණ්ඩු කුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම දැඩි ഘോഷා වක් නැගුවා.
0: ඔව්, ඒ ආසන අංක 17 හිටපු අණ්ඩු කුමාර සානායක ප්‍රකාශ කරන ඒ වීඩියෝ අපි බලනවා. ඒ පුටු හිටි අණ්ඩු කුමාර සානායකරි මේ හොඳ රැඩිකල් පුද්ගලෙක්. නමුත් බලය ගත්තට පස්සේ ඔහුගේ ප්‍රකාශන එහෙම් පිටිම උඩට මාරු වෙනවා. නමුත් ඇත්ත රජීව් සිංහ ඔය වගේ බාර ගන්න ඕනේ. ඕවේ දා කියපේක අතට බලංගු. අපි කියන්නේ ඒකේ ඉදිරියෙන් බාර ගන්න ඕනේ. මොකද රජ ආරක්ෂක යටතේ ඉන්න මිනිස්සෙක් ඝාතනය වෙන්න හෝ පහර දීමකට සිද්ධ වෙන්න බෑ. නමුත් මේ වගේ අස්සේ මේ ඉරේ ඉඳලා ආපු මිනිස්සු එළිය කියන කතා ටික මේ සමාජ ජාලවල ප්‍රසිද්ධියේ ලියන ඒව ටික බැලුවට පස්සේ ඒක කොයිතරම් නේජ්ජ සහගත තැනක්ද කියන එක, කියන්නේ හිරකරුවෝද මිනිස්සුයෝ කියලා ලොකුවට බෝඩ් ගහගෙන හිටියට ඒක කොයිතරම් විදිහට මිනිස්සු අපහසුතාවයට පත් වෙන තැනක්ද කියන එක, කියන්නේ බර්දි කරේකට උසාවින් දෙන නිල දඬුවමට අමතරව තවත් දැඩි දඬුවම් ප්‍රමාණයක් ලැබෙන තැනකට බාට පත් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ තත්ත්වයන් වෙනස් කරගන්න ඕනි. ඒ තත්ත්වය වෙනස් කර ගැනීමේදී අර අපි කිව්ව මේ මූලික කාරණා ටික ඔය අදි මේ විරුද්ධාර්ථිකත් එක්ක ගෙනාවු මිනිස්සුගේ මනස විරුද්ධ වෙච්ච එක ඕවා තියෙනවා. ඉතින් ඕවා හරි අමාරුයි මේ වෙනස් කරන්න. මොකද දැන් ඒ වගේ ඔය අපිට මේ මොනවාද මේ මොකද්ද දේවල් අතරින්න කියලා අපිට සමානලට දේශනා කරන ආගමික නායකයෝ එක එක ආගම් වල ඉන්න මිනිස්සුත් වැඩි හරියක්ම කරන්නේ පුළුවන් තරම් දේවල් රැස් කරගන්න එක. ඒවා දේවල් රැස් කරගෙන තමයි අනිත්තර දේවල් අතාරින්න කියලා කියන්නේ. මොකද මේ අපේ ජීවිත සෑහළු කරගෙන ඉන්නේ. අපි මේ හොඳ සෑහළුවෙන් ජීවත් වෙන්නේ. මොකද අපිට ඒවා අතාරීමේ හැකියාව දේශපාලන වශයෙන් ලැබිලා තියෙනවා. අපි කවදාවත් භෞතික සම්පත් වලින් අපේ ජීවිත මේ ලොකුවට පෙන්වන්න යන්නේ. අපි මිනිස්සුත් එක තමයි පෙන්වන්නේ. ඉතින් ওই තත්ත්වයට සමාජ මතය වෙනස් කරන එකත් මේ ආණ්ඩුවේ වගකීමයි. කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එක ප්‍රොජෙක්ට් එක ඇස්සේ තියෙන එකක්ද යන්නේ මේ ආකල්ප වෙනස් කරන එක. ඉතින් ඒක ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒ කාලයක් යන ප්‍රොජෙක්ට් එකයි. ඉතින් ඔය හරි මේ වේසියෙන් කරන්නත් බෑ කියන තරම්. නමුත් ඉතින් රටේ රූපවාහිනි නාලිකා දෙකක් රජය සතුව තියෙනවා. ඒව හරහා ජනතාව දැනුවත් කරන්න පුළුවනි. වැඩසටහන් කරන්න පුළුවන්. පාසල් ළමයිගෙන් ඒක පටන් ගන්න පුළුවන්. එක ජෙනරේෂන් එකකින් එහා පැත්තට මේක හදා ගන්න පුළුවන්. එහෙම වැඩ පිළිවෙල තියෙනවා නම් මේක ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ විදිහට ගිහිල්ලා මේ සංඛ්‍යාලයකට පෙන්නන්න ගමේ ඉන්න කොල්ල කෙල්ල ටික මේ බෝක්කොල්ල වෙලා හන්දර කතා කරමින් ළමයි ටික අරන් ගිහින් හිරේ කූඩුවේ දාගන්න එකයි. අර අම්මලා සමහර කියන කතා බැලුවාම ඉතින් ඒ අම්මලා ඒ වේදනාවනේ පිට කරන්නේ නේද? ඒකට ඒක මොකක් හරි ඇත්තක් තියෙනවා. ඇත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට හරි විකල්පයක් උත්තරයක් හොයන්න ඕනේ. ඒ හොයාගන්න එක තමයි ඊළඟට මේ කේද වචකයන් නොවෙන්න කරන්න තියෙන හොඳම වැඩේ.
1: බන්ධනාගාර අර්බුදයත් එක්කම තවත් ප්‍රශ්නයක් පහුගිය සතියේදී ලංකාවේ මාධ්‍ය උණුසුම් කරන්නට සමත් වුණා. ඒ තමයි විනිසුරු වරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දික් කිරීම කියන එක. ඒක කැබිනට්ුවෙත් අනුමැතියක් ලැබුණාය කියලා තමයි ආරංචි වෙන්නේ. නමුත් ඒකට නීතිඥ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ නීතිඥ සභාව එකහෙලාම විරුද්ධත්වය පළ කරලා තිබුණා. අද වෙනකොට මම දැක්කා ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලාත් උන්වහන්සේලාගේ අකමැත්ත මේ වෙනුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අණ්ඩු කුමාර් දිසානායක ජනාධිපති සහෝදරයා මේක කවුරු අකමැති වුණත් කරන තැනක ඉන්නවා කියලා තමයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. නමුත් මේනකොට තරමක් ඔහුට හිතන්නට යමක් මේ පාර්ශවයන් දෙකෙන්ම එල්ල වෙලා තියෙන නිසා මෙහි තත්ත්වය මොන වගේ වෙයිද?
0: මෙහෙමයි, කවුරු හරි කෙනෙක් ජනාධිපතිවරයාව අපහසුතාවයට පත් කරන ජනාධිපතිවරයා තනි ලණුවක් කවලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයා බුද්ධිමත් වෙන්න ඕනි තමන්ට කව ලණුව කන එක කවුද කියලා තේරුම් ගන්න. කවුද මේ උපදේශයක් දෙන්නේ මේ වගේ තක්කඩි ඒකාධිපති වැඩක් කරන්න? රටවත් මේකට විරුද්ධයි, විපක්ෂයත් විරුද්ධයි, පක්ෂය ඇතුලේ කට්ටියත් විරුද්ධයි. එතකොට දැන් මහානායක හමුදුර විරුද්ධුනා කියලා මම දැක්ක මට ඒක අදාළම නැහැ. මොකද ඒගොල්ලන්ට මේ රටේ පාලනයට එහෙම ප්‍රධාන අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට
1: දැන් එතකොට මේ කාදිනලුන් වහන්සේ යම් කිසි විදිහකට
0: දැම්මත් කමක් නැද්ද? මේක රාජ්‍යෙන් විවුත් වෙන්න ඕන කියන එක අපේ දේශපාලන අපි වාමන්ත්‍රීය පරිකල්පන අපි විශ්වාස කරන්නේ ආගම සහ රාජ්‍යෙන් විවුත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට මේ රාජ්‍ය පාලනයක නිගහන අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන මේ මිනිසුන්ගේ මේ මොකක් හරි ඔයගොල්ලෝ මේ ප්‍රාර්ථනා කරන මේ විඥානවාදී දේවල් එක්ක මිනිස්සු යහමකට පත් කරන එක මේ දේශපාලනය කරන එක නෙමෙයි. සාමාන්‍ය පල්ලිය නම් ඒකට සාමාන්‍ය පල්ලියේ කට්ටිය දේශපාලනය කරන්නෙම නැහැ වගේ එකක් තියෙනවා. දැන් ඒගොල්ලොත් මේකට හේතු වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩේ පොලිටිකල් කරන වැඩේ නෙමෙයි. පොලිටිකල් කරන ඕන ඒගොල්ලෝ ඒ වැඩේ අතහැරලා පාර්ලිමේන්තුවට එන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලන පක්ෂයට බැලලා වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ට තියෙන වෙන කතන්දර මිනිස්සුන්ගේ අධ්‍යාත්මය දියුණු කරන එක නේද? ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන වෙන වැඩක්. ඒගොල්ලන්ට මේක ගාව ගන්න එක මට වෙන විරුද්ධත්වයක් තියෙනවා. ඒක අවශ්‍ය නැහැ. මං කියන්නේ ඒක ආගම කියන පොලිටික් ධර්මාවක්. ඒක රාජ්‍යත් එක්ක සම්බන්ධ වෙන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මං දන්නේ ඒක ගැන මට ඉතින් ලොකු කියවීමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් දේශපාලනයේදී මේ ගැන අපිට තියෙන මතය තමයි මේක කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මේක කරනවා නම් පොදුවේ තවත් තෝරාගත් වෘත්තීන් තියෙනවා. ලංකාවේ එක්ස්පීරියන්ස් එක වුණා තව කාලයක් වැඩ කරන්න පුළුවන් මිනිස්සුත් එක්ක. ඒක යම්කිසි ක්‍රියාවලියකට අනුව, ක්‍රියා මේ ක්‍රමවේදයකට අනුව විවස්ථා සංශෝධනයකුත් එක්ක පොදුවේ විධායක ජනාධිපති ක්‍රමය හෝසි කිරීම දක්වා වූ විවස්ථා සංශෝධනයකුත් එක්ක මේ වැඩේ කරලා දාන එක තමයි තියෙන වඩා සුදුසුම දේ. ඒක කරන්න නැතුව මේ කෑලි කෑලි අල්ලගෙන කරන්න ගියාට පස්සේ ආයතනයක් ගෝඨාභය රාජපක්ෂලා, මහින්ද රාජපක්ෂලා, චන්දිකා කුමාරතුංගල ඒගොල්ලෝ කරපු මේ ජයර් ජවදල කරපු වැඩේ මේ කරන්න නේද? එහෙම කරන්න නෙමෙයි මේ ආණ්ඩුව ජනතාව පත් කරගත්තේ නේද? ඒක නිසා අණ්ඩු කුමාර දිසානායක මට හිතෙන්නේ පෞද්ගලිකව අණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිවරයාට කවුරු හරි තඩි ලණුවක් කවලා තියෙනවා. ඒ ලණුව ගිලමින් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඉතින් කියන්න පුළුවන් හැම channel එකක් කරාම මම හිතන්නේ ඔහුට සංනිවේදනය එලා තියෙනවා. ਉਹ මුරණ්ඩු සහ උද්දච්ච තීරණයක් ගත්තොත් මේක පරාජයක් කියලා හිතලා ඔහු ඒක ඔහුගේ පරාජයක් කියලා හිතලා මේක මේ තමන් දෙන ඔළුගෙඩි 159 හරහා ක්‍රියාත්මක කරන්න ගියොත් එම ඒකෙදි රටත් පරාජය වෙනවා, ඔහුත් පරාජය වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට පැතුම් අපි හිතනවා මිනිස්සු ඇවිස්සෙන්නේ ආර්ථික ප්‍රශ්න බඩගින්න නිසා කියලා. නමුත් නෑ, ඇත්තට මිනිස්සු ලෝකේ ඇවිස්සෙන ගොඩක් වෙලාවල් තියෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඇවිස්සෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන එකේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඇහිරෙන මිනිස්සු පටන් ගන්නවා ඊට බයි. නම් මේක ගැන මම කියලා අඬර දන්නවා අපිට වැඩි හොඳට.
1: හොඳයි, ඔබ මේ අපි මීට කලින් වැඩසටහන් ගන්නාකදීම කතා කරපු කාරණාවක් තමයි මේ රටේ පාලන බලය මෙහෙමන තැන්වල එහෙම නැත්නම් නිලධාරී පැලැන්තියේ මේ වයසක අයට එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ තනතුරු තානාන්තර දෙන එක සහ වක්කීම් දෙන එක හොඳද නැද්ද කියන කාරණාව. ඒකට හේතුව තමයි මෙවර මේ මාලිමාව ජයග්‍රහණය කරපු මේ ඡන්දවල ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වෙලා තිබුණේ වයසක අයව මේ තනතුරු වලින් අයින් කරන්න ඕනේ කියලා. මට මතකයි ප්‍රසිද්ධ කලාකරුවන් දෙදෙනෙකු පවා ප්‍රකාශ කරලා තිබුණා අපේ ගෙවල් වල යතුරුවත් මේ වගේ වයසවල අයට දීලා යන්නේ නැහැයි කියලා. නමුත් අපි ලෝකදේශපාලනයේ දිහා බැලුවාම බොහෝ වයසක අය තලතුණා වෙච්ච අය එහෙම නැත්නම් මුහුකුරා ගිය අය තීන්දුව తీරන ගන්න තැන්වල ඉන්නවා. මේක ලංකාව තමයි කිව්වේ දැන් මෙහෙම ඕනේ නැහැ අපිට දැන් මේ අලුත්ම තරුණ પરම්පරාවකට මේ කාරණාව දෙන්න ඕනේ කියලා. නමුත් එහෙම කියපු අය අධිකරණයට ආවහම කියනවා නෑ විනිසුරු වරුන්ගේ වයස දික් කරන්න ඕනේ කියලා. එතකොට හරි අපුරු කතාවක් ආණ්ඩු පැත්තේ ඇමතිවරයෙක් කියලා තියෙනවා. කණී ඒ තමයි අපේ රටේ ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා, ඒ නිසා දැන් වයසට ගියට කමක් නැහැ වගේ කතාවක්. මොකක්ද මේ පරස්පරේ?
0: මෙහෙමයි, දැන් ජාතික ජනබලයේ වේදිකාවට මෙලෝ උගත්කමක් නැති මොකක් හරි ටෙලිඩා මයික් දෙකක තුනක රකපාපු නළුවෙක් හරි නිලියෙක් හරි මයික්‍රොෆෝන් එකක් අතර දුන්නට පස්සේ තමන්ගේ පිටිපස්සෙ ඉඳගෙන ඉන්න ටිල්වින් සිල සහෝදරයා ගැන වයස ගැනවත් හිතන්නේ නැතුව මෝඩ ප්‍රකාශ කරනවා. ඒ වගේ ඉතාමත්ම මෝඩ නූගත් මිනිස්සෙක් මම හිතන්නේ කාන්තාවක් කරපු පුට්ටු දෙකේ කතාවක් තමයි ඔය වයසක මිනිස්සුන්ට යතුරු දෙන්න බෑ කියන එක. නමුත් අපි අත්දකින්න දන්න දෙයක් තියෙනවා මේ අලුත් ජෙනරේෂන් එක ලෝක පිළිගත් දෙයක් තමයි IQ knowledge එකම 10%ක් අඩුයි මේ අලුත් ජෙනරේෂන් එකේ. ඉතින් ඒගොල්ලෝ වැඩ කරන විදිය ගැන අපි ඕන තරම් කතා කරලා තියෙනවා. මේ මේ ජෙනරේෂන් එක මේ තව ටික කාලයක් මම හිතන්නේ මේ ජෙනරේෂන් පස්සේ වෙන ජෙනරේෂන් එක තමයි ආයිත් ලෝකේ යථාර්ථයට ගේන්නේ කියලා මට නිකන් පෞද්ගලික හැඟීමකුත් තියෙනවා. මොකද ඒ තරමට දැන් මේ ඕස්ට්‍රේලියාව බැලුවත් මම හිතුවා ඔයත් දන්නා මාත් දන්නවා අද අපි තරුණයෙක් වැඩට ගත්තා තරුණියක් වැඩට ගත්තා තේ මේගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ ඒගොල්ලන්ගේ කැපවීම කොහොද වගවීම කොහොමද කියලා රස්සාවට. ඉතින් ඒ නිසා මේ ආයු කාලය පිළිබඳ අමතිවරයාගේ ප්‍රශ්න නෙමෙයි මම හිතන්නේ අපි අර ආණ්ඩුවේ ජාතික ජන බලවේගයේ මයික් එකක් ඉස්සරහ අපිට කියපු මෝඩ ප්‍රකාශයක් අල්ලගෙන කියලා වැඩක් නැහැ. මොකද එක්ස්පීරියන්ස් එක තමන්ට සෞඛ්‍ය සම්පන්න නම් තමන්ට බුද්ධිය මොලේ වැඩ කරනවා නම් මානසිකත්වය හොඳ නම් ජීවජයවදන වගේ අය වෛරස ගිල තමයි ජනාධිපති වුණේ. එතකොට රනිල් වික්‍රමසිංහත් එහෙම තමයි. ඉතින් ඒ කියන්නේ මං කියන්නේ ඒ ඊට අමතරව තවත් සොයා ගැනීම කරපු ගාන්ධිලාමත් නිදර්ශන පටන් ගන්න වෛරස ගිල තමයි ඒගොල්ලෝ තරුණ කාලේ සවුත් අප්‍රිකා පැත්තේ කරේ කර ගියේ. මෙහෙම එහෙක කියන්න මේක හරි මෝඩ මෝඩ මෝඩ ප්‍රකාශය. මන්නම් ඒ ප්‍රකාශය කරපු මේ මේ මේ මෝඩකම ගැන මට තියෙන නිකන් සමාජවලට හිනා වෙන ආරෙන වෙන කියන්න දෙයක් නැහැ. මොකද ඒ බුද්ධිමත් කෙනෙක් නෙමෙයි ඒක කිව්වේ. ඒක මයික් එකක් දැක්කා මයික්‍රෝවේව් ප්‍රකාශය කරා. ඒ කියන්නේ අපි ඒක කතා කරේ නැත්නම් තරම් අපි එහෙම එතෙන්ට වැටෙන්න ඕනේ නැහැ කියන එක මගේ අදහස. නමුත් එක්ස්පීරියන්ස් කියන එක හරි වැදගත්. වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න දෙන්න ඕනේ. ඒක තමන්ගේ පෞද්ගලික අයිතියක් විශ්‍රාමය. තමන්ට හිතනවා නම් මම ඇති වැඩ කරා දැන් මම විශ්‍රාම සුවයෙන් යන්න ඕන කියලා ඒක ඕකේ පුද්ගලික අයිතියක්. නමුත් කෙනෙකුට වැඩ කරන්න හැකියාව තියෙනවා නම් ඒ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න එක ඒක හොඳයි. මේ රිලේ එක පොඩ්ඩක් ඇදගෙන යන්න ඕනේ පැතු මට මට පෞද්ගලික හේතුවත් මොකද ලංකාවේ අතිවිශාල ප්‍රමාණයක් උගත්තු බුද්ධිමත්තු රටෙන් ගියා. මං කියන ඕස්ට්‍රේලියාවට අඩුවෙන් ඇහිලා එන්නේ නැති මේ අපේ ඇහිලා ඉන්න කට්ටිය දිහා බැලුවාම නමුත් බුද්ධිගල්නේ හරහා වෙන රටවල් වලට අතිවිශාල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙන නිසා මේ ලංකාවේ හිතසක් තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වේවා සමහර තාක්ෂණික ශිල්පීන්ගේ වේවා. ඉතින් එහෙම යම් කිසි බුද්ධිගල්නයක් ලංකාවෙන් වෙලා තියෙනවා. ඔහුගේ දවස වෙච්ච සිද්ධීත් එක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ওই ටැක්ස් එක ගැහුවට පස්සේ ගියා ආණ්ඩුවෙන් එහෙම රස්සවල් දමලා ජල ගියා. එතකොට මෙතන ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක තියෙන නිසා දැනට ඉතුරුලා ඉන්න මිනිස්සු එක කොහොම හරි පරිස්සම් කරගෙන රට දියුණු කරන්න වැඩ ගන්න එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කෙරෙන්න ඕන දෙයක්. නමුත් මේක තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන දැන් ඒක හරහා වෙන වෙන කතන්දරයක් දාගෙන මේක මේ වහ පුරවපු අයිසින් කේක් එකක් ගේන්න හදන. මේක තමයි අපි ගේන්න එපා කියන්නේ. අපි ගේන්න කියන්නේ පොදුවේ තෝරාගත්ත විශේෂ ශේෂ්ඨයකට වැඩ කිරීම අවස්ථාව ලබා දෙන්න කියන එක. ඉතින් ඒක වෙන නොවැම්බර් මාසේ පහ වෙනකම් පොඩ්ඩක් අල්ලන් ඉඳලා කරන්න පුළුවන් අවංකවම ආණ්ඩුවට දින සූරසේනව කල්දීමේ යෝජනාවක් අදහසක් නෙමෙයි නම් වැඩි කාලයක් නැහැ මාස දෙක තුනක් පොඩ්ඩක් අල්ලන් ගිහිල්ලා ඔය යෝජනාව ගේන්න. ඒක ඒක කරන්න අපි ආණ්ඩුවට අපි ඔක්කොම පුළුවන් නම් නොවැම්බර් මාසෙන් පස්සේ වැඩි කරන්න කියලා. ඉතින් එතනදී තමයි ඔය ප්‍රශ්නේ සැකේ මතුවෙන්නේ. ඉතින් ඕක හරහා තන්තිකාට වෙච්ච වැඩේ අපිට ඕනතරම් ওই සරත්න සිල්ලාගේ හැසිරීම සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් ඒ වගේ ඕනතරම් උදාහරණ තියෙනවා කියන්න මේ ඔය සමහර පුද්ගලයන් මත යැපෙන්නත් හොඳ නැහැ. ඊළඟ තමයි මේක ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ජනාධිපතිවරයා හැකියාවක් තියෙන්න ඕනේ මේ තනතුර මේක උනාට පස්සේ ඊළඟට පත් වෙන පුද්ගලයා මොකා වුණත් ඒ මිනිහගෙන් මේ රටේ නීතිය අනුව වැඩ කරව ගන්න. ඒකට තමයි ජනාධිපති බලතල තියෙන්නේ. ඒ වැඩේ කරගන්න බැරි කමක් තියෙනවා නම් ඒකේ ඔහුගේ නොහැකියාවක්. කියන්නේ මම දැනගන්න ඕනේ තමන්ගේ ඊළඟ අනුප්‍රාප්තිකයාපත් විශ්‍රාම ගියන පස්සේ න අනුප්‍රාප්තිකයා ලවා ඒ වැඩේ කරෝ ගන්න. ඒ කරෝ ගන්න එක තමයි හැකියාව කියන්නේ. ඉතින් ඒ හැකියාව නැති කමද කියලාත් මට හිතනවා මේ මේ මේ මේ එක මිනිස්සෙක් තියාගෙන හදන්න කියන්නේ. ඉතින් ඒක ඒක ඒක ප්‍රශ්නයක් නොහැකියාවද කියන එක.
1: ඔබ කියන්නේ මේ අග්‍රාණ්ඩුකාරව සමාන අගවිනිසුරුවරයා පිළිබඳවද?
0: අනිවාර්යයෙන්ම දැන් ඒ පුද්ගලයා ඉලක්ක කරගත්ත කන්නේ තියෙන. ඒ කියන්නේ මේ කඩිමුඩියනේ අපි කියන්නේ.
1: දැන් කණි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා නේ. දැන් අගවිනිසුරුවරයා ස්වාධීනයිනේ. එතකොට ජනාධිපතිවරයාට හැකියාවක් නැහැනේ ඔහු ලවා වැඩ ටික කරවා ගන්න. දැන් ඔබ කියන විදිහට මොකද ජනාධිපති කියන්නේ වෙනම තැනක් අපි විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා.
0: දැන් මේමනේ වෙලා තියෙන්නේ දැන් අධිකරණය ස්වාධීනයි කියන එක මට කියාගන්න දිව ගොළු වෙනවා ටිරානලස්ගේම නම මතක් වෙනකොට. හරිද? ඒක මට එහෙම ප්‍රශ්නයක්. සමහරලාට මතු වෙනවා මේ මේ මේක තියෙන මොකක් හරි සමහර ගැටලු සහගත තැන් පිළිබඳ අපිට ප්‍රශ්න කිහිපයක් මතු වෙලා තියෙනවානේ. ඒ කියන්නේ මේවා තෝරාගත්ත අයට විතරද මේ ක්‍රියාවලියන් යන්නේ කියන එක ගැන එම් ප්‍රශ්න කියනවා. මොකද සමහර ඒවා ගැන ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ යම් කිසි දෙයකින් සැක සංකාවල් තියෙනවා. නමුත් අපි හැම වෙලේම අපේ ප්‍රශ්න අපිට තියෙන දැනේ තමයි අපිට ගරු අධිකරණයක් වශයෙන් යම් කිසි තීන්දුවක් දුන්නට පස්සේ ඒකට ගරු කරන්න ඕනේ. ඒකනේ විදිය. ඒ නිසා අපිට අධිකරණයක් විශ්ලේෂණය කරන්න බෑ. ඒ දෙන තීරු තීන්දු විශ්ලේෂණය කරන්න බෑ. නමුත් දේශපාලනයේ කියවීමක් තියෙනවා නීති අනුව පාලකයාගේ කැමැත්ත කියලා. ඒක දේශපාලනයේ අපි හදාාරන දෙයක්. ඉතින් එහෙම එහෙම එහෙම තත්ත්වයක් තියෙනවා. අන්න ඒක නිසා ගොඩක් වෙලාවට ඔය ඇඟිලි ගහනවා තත්පර ගහනවාද කියන එක ගැනට වැඩි කතන්දරේ තියෙන්නේ. මේ ක්‍රියාවලිය යන්න දුන්නා නම් ඉවරයි. මේ ක්‍රියාවලිය යන්න දුන්නා නම් මේ අනවිදියට ක්‍රියාවලිය යන්න දුන්නා නම් ඒ ප්‍රශ්නේ ඉවරයි. එතකොට ඒ ප්‍රශ්නට මේ විපක්ෂයට එකතු වෙන්නවත් හාමුදුරු ගාඩ කියලා එක ප්‍රශ්න කතා කරනවත් අවශ්‍යතාවයක් නැහැ. මේ හදිසියේ කලබලේ නැතුව ඒක තනි පුද්ගලෙක් කියලා කරගත්ත නොකත් එක නම් තියෙන්නේ නොවැම්බර් 5 පහුවෙලා වැඩේ කියන්නේ.
1: හොඳයි, අපි පහුගිය සතියේ තවත් සුවිශේෂී කාරණාවක් වෙත ඔබේ අවධානය යොමු කරමින් ඔබට සමුදෙන්ට සූදානම් වෙන්නේ. ඒ තමයි පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා සහ හේමසිරි ෆර්නෑන්ඩු හිටපු ආරක්ෂක ලේකම්වරයාව හිර බාරයට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ට මරණීය දඬනය නියම කරනවා. අපේ රටේ මරණීය දඬන නියම කරාට එල්ලා මැරීමක් සිද්ධ වෙන්නේ නැති නිසා බොහෝ වේලාවට ජීවිතාන්තය දක්වාම සිර දඬුවමක් විඳින්නට සිද්ධ වෙන විදිහක් තමයි තිබෙන්නේ. දැන් මේ කාරණාවත් එක්ක බොහෝ අය කතාබහ කරන්නට පටන් ගත්තා. කොළඹට කිරි අපට කැකිරි වගේ දේවල්. ඒ කියන්නේ මේ තව දෙන්නෙක් විතර අල්ලගෙන තිබෙන්නේ ඇයි, අනිත් අය කොහොමද, ඒ අය නිදැල්ලේ ඉන්නේ වගේ කාරණා. ඔබ ඇතුළු කණ්ඩායම කොහොමද මේ අධිකරණ තීන්දුව කියවා ගන්නේ සහ මීට එහාට තියෙන වටා පිටාව ගැන කොහොමද අපිට තේරුම් කරගන්න පුළුවන්?
0: මෙහෙමයි, දැන් අධිකරණයේ විසින් දෙයලා තියෙන තීන්දුව අපි ඒක දරු කරන්න ඕනේ. ඒක අපිට කියන්නේ අපිට අධිකරණයේ දුන්න තීන්දුව ගැන මාධ්‍යෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඒක විවේචනය කිරීම අපේ මාධ්‍ය මේ ethics වලට එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි අධිකරණයේ දුන්න තීන්දුව සම්බන්ධයෙන් ඒකට ගරු කරනවා සහ ඒ අධිකරණයේ චූදිවෙන් වෙච්ච අයට පුළුවනි ඊළඟට අපිල් එකක් දාලා බෙදුණු තීන්දුවක් ඒගොල්ලන්ට එකකින් යම් කිසි දෙකින් සාහනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවාද කියලා බලන්න පුළුවන්. නමුත් අර ඔබ කියන ප්‍රශ්නය සමහර තවත් මේක වටේ පිරිසක් ඉන්නවාද කියන එක. මෙන්න මේක ලොකු ප්‍රශ්නයක් පැතුම් ඇත්ත වශයෙන්ම කියනවා. මේ ක්‍රියාදාමයේ ඇතුලේ නම් කියවෙච්ච සහ මේකට සම්බන්ධ වෙච්ච තවත් පිරිස් ඉන්නවා නම් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒ අයට එක නීතියකුයි තවත් අයට තවත් නීතියකුයි ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ වගකීම් දරපු එක එක නිලතල වල හිටපු මිනිස්සු හැම කෙනෙකුටම එකම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ යෝජනාව. අපි හිතනවා ආණ්ඩුව ඒ විදිහට කරයි කියලා. ඒක ජනාධිපතිවරයාද, ආරක්ෂක අමාත්‍යවරයාද, ආරකදමකද, අගමැතිවරයාද දාලා නැහැ. මේ ප්‍රශ්නේදී වගකීම පැහැරිය හැරිය හැම කෙනෙකුට, එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, ඉතා විශාල ප්‍රමාණයකට මේක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අය සමානව අනිත් අයට ලැබෙන හා සමානව මේ අපි නඩුවමකට යටත් වෙන්න ඕනේ නීතිය මගින් ඒ නඩුව අහලා වැඩිකාරය වුණොත්. ඒක තමයි தත්ත්වය තියෙන්නේ. ඉතින් ඊළඟ තමයි රජයේ සේවකයෝ. රජයේ සේවකයන්ට සිද්ධ වෙනවා මීට ඉස්සරහට රජයකට වැඩ කරද්දී අනපනත් 90 විතරක් වැඩ කරන්න. Tamante hitumate වැඩ කරන්නේ නැතුව දේශපාලඥයන්ගේ ඉල්ලීම් වලට සහෝංග සන්තෝෂ කිරීමේ ආකාරයෙන් වැඩ නොකර අපි කියන්නේ ඩිග්නිටියක් තියාගෙන එහෙම නිලධාරීන් ඕන තරම් ඉන්නවා. ඕන තරම් පොලිසිය, හමුදාවේ, උසාවිය වල, අධිකරණ ශේෂ්ත්‍ර වල දොස්තරවරු අරමුණු ඉන්නවා. ඒගොල්ලෝ කිසි කෙනෙක් දේශපාලනික සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආත්ම ගෞරවය තියාගෙන තමන්ගේ රාජකාරී කරනවා, වැටුප ගන්නවා, හොරකම් කරන්නේත් නැහැ, වරපසල් ලබන්නේත් නැහැ. ඉතා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ එහෙම ඉතාමත් හොඳ ඩිග්නිටියක් තියාගෙන ආත්ම ගෞරවය තියාගෙන වැඩ කරන රාජසේවකින් මම කියන්නේ අන්න ඒ කලයට රාජ්‍ය සේවය දියුණු වෙන්න ඕනේ. එහෙම වුණාට පස්සේ ඇමතිවරයා යමක් කිව්වට පස්සේ නෑ අපි මේක කරන්නේ නෑ, අරුපටි බලාගෙන ප්‍රොමෝෂන් බලාගෙන අපි වැඩ කරන්නේ නැහැ කියන ආදර්ශය මේනකොට දැන් ඉන්න රාජ්‍ය සේවය ආරක්ෂක විශේෂම ආරක්ෂකංශයේ ඉන්න අය ඒක ඒගොල්ලෝ දැනගන්න ඕනේ. එක එක්කෙනා කියන විදිහට අපි පිළිපදින්නේ නෑ. අපි වැඩ කරන්නේ අපේ දින නීති රාමුව අනුවයි කියන එක ගැන. ඒක ඉතින් ඒක ලොකු ආදර්ශයක් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලෝ ජනතාවගේ සේවකයෝ, ජනතාවගේ වැටුප් ලබන අය, ජනතාවට සේව කරමින් තමන්ගේ රස්සාව කරලා ගෙදර යන්න ඒක එක දේශපාලනකේ අනවලට යටත් නොබී ඒගොල්ලන්ව සතුටු කරන්න වැඩ නොකර. ඉතින් මං හිතන්නේ ඒකෙන් ලැබුණ හොඳම පාඩම තමයි මේ දඬුවම් කරලා ලැබෙන හොඳම පාඩම තමයි රජයේ සේවකයන් විශේෂම ආරක්ෂක හමුදාවල අය රස්සාවට ආන රස්සාව කියලා පඩි අරගෙන ගෙදර ගිහලා විස්රාම ගිහලා තමන්ගේ දරුවොත් එක්ක ඉන්න මම දැක්ක අර මං හිතන්නේ පූජිතගේ හරි කාගේ හරි දඬුවම දෙලා ඒගේ ඔහුගේ දියණියගේ දුක්බර මූණ අතුර මේක දැක්කට පස්සේ අපිට හිතෙනවා හරි දුකක් අනේ මේ මේ වගේ මේ තමන්ගේ දුවට මේක හැංගෙනවනේ තමන්ගේ පියා මේ පෝරකට යනවා කියන එක පෝරකට යනවා කියන්නේ මරණ දඬු දුන්නම් තියනේ ඒ වේදනාව. ඒතරයි දරුවන්ට ඒ වේදනාව නොදෙන්න රාජ්‍ය සේවකයෝ දැනගන්න ඕනේ දේශපාලනඥයන් අනවලට වැඩ නොකර ඉන්න නීති අනුව වැඩ කරන්න. නීති අනුව තමන්ගේ ක්‍රියාව අස්සේ ඉන්න ඕනේ. එහිම රාජ්‍ය සේවක අතිවිශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ඒ කැටගරි එකට ඒ තැනට අනිත් පැත්තේ දෙන්න. කිසිම දේශපාලනඥයෙක් කියන කිසිම දෙයක් කරන්න එපා. ප්‍රොමෝෂන් ගන්න බලාගෙන එහෙම නැත්නම් වාහනයකට තනතුරකට වරප්‍රසාදයකට කිසිම දෙයක් කරන්න එපා. එහෙම කරාට පස්සේ අත්වෙන ඉරණම ගැන සමාජයේ පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මගේ නම් යෝජනාව.
1: පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහත්මයා මේ ළඟකදී හරි ආందోళනාත්මක ප්‍රකාශයක් කරලා තිබෙනවා. අපි මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරමු. ඔබට සමුදෙන්න කලින් අයමත්තතාවක්. ඔහු කියනවා අනුර කුමාර් දිසානායක මහත්මයාව මේ මොහොතේ තෝරාපත් කරගන්නට හිටපු ජනාධිපතිවරු සහ හිටපු ආණ්ඩු උත්සාහ කරා කියලා. ඒකට හේතුව තමයි ඔවුන්ට කරගන්නට නොහැකි වෙච්ච බොහෝ දේවල් අනුර කුමාර් දිසානායක මහතා සහයම කණ්ඩායම ලබා කරගන්නට ඔවුන්ට පුළුවන්කම තිබෙන නිසා. වෙනදා විරුද්ධ වෙච්ච කට්ටිය ලවාම ඒ විරුද්ධ වෙච්ච දේවල් ඒ විදිහටම හෝ ඊටත් වඩා හොඳින් කරගන්නට නම් මේ අයට බලය ලබා දෙන්න ඕනේ කියලා ඒ සට කපට දේශපාලනඥ තීරණයක් අරගෙන අනුර කුමාර දිසානායක මහත්මයා ඒ සඳහා භාවිතා කරා කියලා එතුමා ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒ අදහස තිබෙන කොහොමද ඒ ප්‍රකාශය?
0: මේමයි දැන් අපේ පන්තිවලත් ඔහොම තිබුණා කතන්දරයක්. හොඳ දඟම ළමයා මොනිටර් කරනවා. අපේ පන්තියේ සාමාන්‍ය පන්ති නායකයා කරද්දී අපේ සාමාන්‍යයෙන් කපටි ගුරුවරු කරන්නේ පන්තිය දඟම එකව ගෙනල්ලා පන්ති නායකයා කරනවා. ඊට පස්සේ මේකට දඟ කරන්න බෑ. මීහට වෙනවා පන්තිය මේ පාලනය කරගෙන ඉන්න. අන්න ඒ වගේ වැඩක් දැන් ඇත්තටම අපි දැක්කා මේ දැන් තමයි තුන කියන්නේ ප්‍රතුම් සමාජවාදී අධිෂ්ඨානයක් සමාජවාදී පාලනයක් සඳහා ලංකාව වෙනස් කරන්න ඕන කියන මතයක 1965 වෙසක් දවසේ හදපු දේශපාලන ව්‍යාපාරය. ඒතකොට ඒකේ නායකයා තමයි අනුර කුමාර් දිසානායක. ඒතකොට අනුර කුමාර් දිසානායක නායකයා වුණාට පස්සේ සමාජවාදයේ පරමහතුරාවන අධිරාජ්‍යවාදයේ මේ මහදේවල වෙන ඇමරිකන් එම්බසියේ මහකොමසාරිස්වරයේ පළවත් කාර්යාලයට එනවා. ඒතකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා ඇමරිකාවට තියෙන ඇම්ම මොකද්ද ලංකාවේ සමාජවාදය හදන්න කියලා. ඉතින් ඔතනින් තමයි ඔය දේශපාලන කියාව ගන්න ඕනේ. පළවත්ත කාර්යාලයට ඇමරිකන් එම්බසිය එනකොට අපි දන්නා මුදුනට CIA එක හෙන ගහලා කියලා. ඊට පස්සේ ජයසංකරල අරන් ගිහිල්ලා ඉන්දියානු සවාරි දීලා. එතකොට ඒ ක්‍රියාවලියත් එක්ක අදට රටට හෙලි කරපු නැති ගිවිසුම් හතක් කියනවා. කවුරුත් නැති ගිවිසුම් හතක්. එතකොට ඒවා ගැහුවට පස්සේ මොනවද වෙන්නේ? දැන් ඉන්දියාවත් එක්ක මේ මොනවද පාලං ගහන ඒවයි, ඉඩම් දෙන ඒවයි, හාබර් එක දෙන ඒවයි අරම මේ වැඩ කටයුතු ගොඩාරියක් කරමින් පවතිනවා. එතකොට ඊළඟ තමයි රනිල් වික්‍රමසිංහ චන්දිල්ලීම. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ දේශපාලනයේ කියන කියලා පැනපු මනුස්සෙක්, කපටි මනුස්සෙක්. ඒතකොට එයා පැහැදිලිවම දන්නවා අපි රනිල් වික්‍රමසිංහ ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ හරි අපූර්ව මනුස්සෙක්. ඔහු හැම වෙලෙම තීරණය කරන්නේ කොහොමද ඔහුගේ පන්තිය, ඔහුගේ ක්‍රමය කොහොමද වඩා හොඳින් ගෙනියන්නේ. අන්න ඒ මනුස්සයට තමයි රනිල් වික්‍රමසිංහගේ සපෝට් එක දෙන එක. ඒක රනිල් වික්‍රමසිංහ බලයට එන්න ඕනේ කියන එකක් එතනදි නෑ. ඔහු කවර හරි කෙනෙක් පාවිච්චි කරලා ඒ හරහෝගේ ක්‍රමය ගෙනිනවා. ඒක ඔහු ඉතා පැහැදිලිව ඔය 10 question question එකේ මේ කියන ප්‍රශ්නවලින් සිරසේ මතවාදී වසන්තත් එක ගෙදි කියන මම ආයි පාර්ලිමේන්තුවේ යන්නේ මේ බෙස් මිනිස්ටර් ක්‍රමය ඒක අහෝසිනා රටේ. ඒක නිසා මට ඒක ඇති කරන්න අවශ්‍ය වෙනවා. ඒකයි මම පාර්ලිමේන්තුවේ යන්නේ කියලා ඉතාමත් දේශපාලනික ප්‍රකාශයක් කරනවා. ඒ නිසා ඔබ කියන මතය, මගේ කුමාර් සෞන්දර කියන මතය 100%ක් හරි. මොකද තමන් පරදිනවා කියලා තැන තැන විපක්ෂයේ ඡන්ද කඩන්න, සුළුතර ජනාධිපතිෙක් පත් කරන්න රනිල් වික්‍රමසිංහලත් මේ ඡන්ද ඉල්ලන්නේ. ඒක අස්සේ වෙන දේශපාලන අරමුණක් තියාගෙන, ඒ කියන්නේ ඔහුට කරගන්න බැරි වෙච්ච දේවල්. අපි ජයමිතික දත්ත ගැන බැලුවොත් එහෙම ඇතුම් ජනාධිපතිවරු 5 දිනකට ඔක් කරගන්න බැරි වුණා. ඔය ජයමිතික දත්ත ගන්න වැඩේ ඒ වැඩේ ජනාධිපති 5 දිනකට කරගන්න බැරි වෙච්ච වැඩක්. මහින්දගේ කාලේ ඉඳලා ගෝඨාය මෛත්‍රිල රනිල් වික්‍රමසිංහලව කාටවත් කරගන්න බැරි වෙච්ච වැඩක්. දැන් අනුර කුමාර් දිසානායක හරි අපුටල් කරගෙන යනවා. ඉතින් ඒ ඒ වගේ තත්ත්වයක් ඇතුලේ ඒ සැකය 100% සාධාරණයි. මේ කරන්න යන්නේ 1977 ජෝර්ජියා වර්ධනගේ විවෘතාර්ථිකයේ නිම කරගන්න බැරි වැඩ ටික අනු කුමාර සානක ලවන් නිම කර ගැනීම කියන කාරණාව. ඉතින් මං හිතන්නේ මං ඔක දේශපාලනිකයේ 2011 ඉඳන් ලියනවා. මගේ මතය තියෙන තැන තමයි දැන් ඒක මම මේ ප්‍රකාශ කරන මතය අනු කුමාර සානකත් එක්ක මගේ තියෙන මේ සංවාදය එහෙම නැත්නම් මගේ තියෙන විවේචනය ඔහු රනිල්ගේ පාරේ ගිහිල්ලා රනිල්ගේ කියන්නේ ජේආර්ලගේ නිම කරලා ඉවර කරගන්න බැරිච්ච වැඩ ටික කරලා දෙන මනුස්සයා කියන එක. ඉතින් ඒක දැන් ඇස්සිස්සලා අපිට ඔප්පු වෙනමින් පවතිනවා. ඉතින් ඒ නිසා කුමාර් ගුණරත්න සහෝදරය කියපු කතාව 100ක් නෙමෙයි 500ක් නිවරදී ධනේශ්වරට ඉවර කරගන්න බැරි වැඩ ටික මේ පාලකයා ලවා කරගැනීමේ උත්සාහය යෙදෙනවා. ඉතින් අපේ උත්සාහය තියෙන්නේ වාමාංශික ඇටියට ඒක පරාජය කරන්න. ඒ පරාජය කිරීමේදී තමයි අපි විවේචන ගේන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා අපේ දේශපාලන ඇතුලේ මෙන්න මේ GR ගේ වැඩ පිළිවෙල පරාජය කිරීම කරලා අනු කුමාර සනායක කොහොමද යහමග ගන්න පුළුවන්ද කියන එක වටේට විවේචන තියෙන. නමුත් අපි උත්සාහ කරන්නේ අනු කුමාර සනායක කොහොමද යහමගට අරගෙන අර ජනතා විත්තිකරණයේ අපේක්ෂාවන් ඔවුන්ගේ මූල ධර්මයන් මත පාලනයක් ඉදිරියට කර ගන්න පුළුවන් වුණොත් අන්න ඒක අපි ලබන ජයග්‍රහණයක් රට ලබන ජයග්‍රහණයක්. නමුත් පේන විදිහෙන් නම් එහෙම එකක් වෙන්නේ නැහැ. IMF එකේ උගුල හිර වෙනවා. ඉන්දියාව අධිරාජ්‍යවාදයේ හිර වෙනවා. ඇමරිකාට අවශ්‍ය කරන යුද ගිවිසුම් හරි හිර වෙනවා. ඉතින් ඒ වගේ මේ ඒවත් එක බලන් ගියාට පස්සේ ඉතින් අපිට කියන්න තියෙන රට රබ සරණයි කියලා තමයි මේ පාරින් ගියොත්. මේ පාරින් එළියට පැන්නොත් රට දියුණුවක වළක්ව ගන්න කාටවත් බෑ. ඒ කියන්නේ 1977 ක්‍රමයෙන් රට එළියට ඇදලා ගත්තොත් ශ්‍රී ලංකාව ඉතාමත්ම සුන්දර වාසනාවන්ත අනාගතයක් හිමි වෙනවා. නමුත් මේ පාර ගියොත් එහෙම අවුරුද්ද දෙකක් යනකොට මේක අර මොකද පොළවේ ගැහුවේ කඩන් වැටෙනවා. ඒක නිශ්චිතයි.
1: හොඳයි කණි, එහෙමනම් බොහොම ස්තුති මේ රාත්‍රිය අපිත් එක්ක එකතු වුණාට. ලබන සතියේ මැදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සමු දෙනවා. අයබෝන්.
0: අයබෝන්.

විලවර 9යි විනාඩි 10යි අපි තව සුවල්ප මොහොතකින් මැදිරියේ සුවිශේෂී සාකච්ඡාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අතුව සිඩ්නි නගරයේ මගේ ආදරණීය මිත්‍රයා අතුල කල්දේ මුල්ල අපේ කලා ශිල්පියාණන් එවපු හරි ලස්සන ගීතයක් ඔබට තිල්ල කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ අතුල කල්දේ මුල්ලගේ නවතම ගේපද රචනාවක් ගීත ගායනා කරන්නේ ඉන්දික ලියනගේ.

0: වෙලවර 9යි විනාඩි 13යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව. අපි මතක් කළා වගේ මොන අද දැන් මේ සූදානම් වෙන්නේ සුවිශේෂී සාකච්ඡාවකට මැදිරිය සූදානම් කරන්නට. මේ වෙලාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අපි ආදරයෙන් අරගෙන යන වැඩසටහන තමයි සර්න් FM. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය මේ දවස්වල හරිම කාර්යබහුලයි. ඒකට හේතුව තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවටද මන් දන්නේ වේදිකා නාට්‍යයක් ඇවිල්ලා කරන හැම දර්ශන වාරයක්ම අතුරු සිදුරු නැතුව පිරි ඉතිරෙන තත්යකට පත් වෙලා තියෙනවා. ගරු කටානායකතුමනි කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා ඔස්ට්‍රේලියාවට මෙල්බර්න් නගරයට දැන් මැදිරියටත් ඇවිල්ලා ඉන්නවා. බොහොම කාර්යබහුල සංචාරයකදී කාර්යබහුල දවසක විනාඩි කිහිපයක් අපි ඉරුවෙන් බොහෝ දුරුකතර ගෙවාගෙන ඇවිල්ලා මේ ස්ථානයේ ඉන්නවා. බොහොම ආදරයෙන් ලෙංගතු අපි පිළිගන්නවා හැමෝම අයිබෝන් කියලා.
1: අයිබෝන් පෙතු.
0: අපි මේ කතානායකතුමා ගැන කතා කරන්නට සූදානම්. ඉෂාරකින් අහන්න ඕනේ මුලින්ම කොහොමද නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?
2: ඉතාම හොඳයි පෙතුමයි නේද. අපි සංචාරය පටන් ගත්තේ හරිම බඩු තුනක් නාට්‍යයත් එක්ක. අපි නාට්‍ය දෙකක් එකවර ප්‍රදර්ශනය කරනවා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක්ම. මදන මීට කලින් එහෙම එකවර නාට්‍ය දෙකක් ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරේ 2016 අවුරුද්දේ ආචාර්ය ජලත් මනෝරත්නයන්ගේ ගුරුතරුව සහ ආන්දරේලා නාට්‍ය ද්විත්වය. ඊට පස්සේ ප්‍රථම වතාවට තමයි මේ ගරු කටානායකතුම නිසා හරිම බඩු තුනක් නාට්‍ය දෙක ප්‍රදර්ශනය කරන්න අපි කැන්බරා වලින් පටන් ගත්තේ ජූලි මාසේ 24 වෙනිදා. ඒ ෂෝ එක හවුස්ෆුල් වුණා. ඊට පස්සේ 25 සහ 26 සිඩ්නි දර්ශන වාර දෙකක් තිබ්බ ගරු කටානායකතුමනි. ඒ ෂෝස් දෙකත් හවුස්ෆුල් වුණා. ඒකෙන්දම කැන්බරා කට්ටිය ආයිසරයක් අපිට එන්න කිව්වා ගරු කටානායකතුමනි පෙන්වන්න. සිඩ්නි කට්ටිය ආයිසරයක් අපිට එන්න කිව්වා හරිම බඩු තුනක් පෙන්වන්න. ඒකින්ද මේ සංචාරය අවසන් කරන සතියේ දවස් දෙකක් අපි හදාගත්ත ආපහු එහෙ යන්න. ඊට පස්සේ පහුගිය අගෝස්තු 1 සහ 2 ඒ දර්ශන වාර දෙක තමයි මුලින්ම අපේ සෝල්ඩ් අවුට් වෙන ටිකට්ස්. 1 තිබ්බා කීස්බරෝ වල ගරු කටානායකතුමනි නාට්‍ය හවස 6ට. ඒ වගේම 2 තිබ්බා හවස 6ට. ඒ ෂෝස් දෙක හවුස්ෆුල් වෙච්ච හින්දම තව ෂෝ එකක් අපි ඇඩ් කරා 1 හවස 2 ඒකත් ඕල්මෝස්ට් හවුස්ෆුල්. ඉතින් දර්ශන වාර 3 සාර්ථකව මෙල්බර්න් වල කරලා තව දර්ශන වාරයකට අපි මෙල්බර්න් වලට එනවා අගෝස්තු 22 මෙල්බර්න් වෙස්ට් එකට. ඉතින් ඊට පස්සේ අපේ නවාතන ඇඩිලේඩ් අගෝස්තු 8, අගෝස්තු 14 පර්ත්, අගෝස්තු 16 හෝබාට්, අගෝස්තු 21 අර මං කලින් ගෝවාගේ සිඩ්නි වලට අපව යනවා හරිම බඩු තුනක් පෙන්වන්න. 22 මෙල්බර්න් වෙස්ට් එකට ඇවිල්ලා 23 කැන්බරා ගිහිල්ලා ගරු කටානායකතුමනි පෙන්නලා අපි 26 තමයි ලංකාවට යන්න බලාපොරොත්තු වෙන්නේ. ලොකු සංචාරයක්.
0: හිතුවද මෙච්චර ලොකු සංචාරයක්, එහෙම නැත්නම් මෙච්චර ලොකු ප්‍රේක්ෂක ප්‍රත්‍යාරයක්? මොකද මම දර්ශන වාර දෙකක් බැලුවා, තාමත් මදි. දැන් 3 එකටත් එන්න තමයි ලෑස්තිලා ඉන්නේ. මේ එක හිතාගන්න බෑ.
2: ලංකාවේ තේම තමයි බැදුමයි. කියන්නේ මේ එකම නාට්‍ය සමාරු ඇවිල්ලා කියන 8 පාර, 13 වෙනි පාර, 22 වෙනි පාර වගේ සංඛ්‍යා කියන එක පුදුමයක්. ඉතින් මෙහෙත් ඒ රැල්ලම තමයි මං හිතන්නේ බලපෑවේ. ඉතින් මෙහෙම ප්‍රේක්ෂකයෝ ඉන්නවද හරින් බඩු තුනක් දෙකට බලලා හවසහයට කටානායකතුමනි බලපුවත් හිටියා. ඉතින් ආයි බලන ප්‍රේක්ෂාගාරයක් ඉන්නවා. මං හිතන්නේ මේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි, මං හිතන්නේ ශ්‍රී ලංකාවේ නාට්‍යයක් විදේශ සංචාරයකදී වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹපු අවස්ථාව ඉන්න ඕනේ.
0: මං හිතන්නේ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ගත්තාම අපේ රටේ දේශපාලනයත් එක්ක යාවත් කරන්නේ වෙමින් ඉන්න කණ්ඩායමක්නේ. ඒ නිසා ඒ අයට මේක ඉතාමත්ම හොඳින් තේරෙනවා, ඉතාමත්ම හොඳින් ග්‍රහණය වෙලා තියෙනවා. ඇවිල්ලා ඉන්න කොහොමද මේ නාට්‍ය කණ්ඩායම පොඩ්ඩක් මතක් කරලිමු. ඊට පස්සේ අපි තවත් 3 ඉන්න, ඒ 3 එක්කත් කතා කරන්න ඕනේ.
2: ඔව්, අපි රංගනෙන් එකතු වෙනවා. මම ඉෂාර වික්‍රමසිංහ, තිලාන් වර්ණජිත්, කුසල් මදුරංග, සුදර්ශන බණ්ඩාර, නයන්තරාද සිල්වා. ඊට අමතරව අපි ශෂික දියමන්ත සමරය, අපි කවුරුත් දන්න සමරය. එතකොට අපි ඔස්ට්‍රේලියාවෙන් සම්බන්ධ කරගත්ත ශ්‍රීනාත් මද්දුමගේ අයියව. ඊට අමතරව තව ඒ ප්‍රාන්තවලින් කීප දෙනෙක් අපි මන්ත්‍රීවරු 159 ආණ්ඩුවෙත් ඉන්න, අනිත් පැත්තෙත් ඉන්න 225 ඔක්කොම. එතකොට එහෙම ඔක්කොම පෙන්නන්න නැතුණත් අපි එම මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ එක එක ප්‍රාන්තවලින් සම්බන්ධ කර ගන්නවා. ඊට අමතරව සම්බන්ධ වුණ අපිත් එක්ක නාට්‍ය අධ්‍යක්ෂවරයා උදේසිරි වික්‍රමනාත්.
0: හැමෝම ඇවිල්ලා ඉන්නේ. සුදර්ශන අයිබුවන්, ඔබට නම් මැදිරිය අමුත්තක් නෙවෙයි නේ? මීට කලිනුත් අපි එක මැදිරිය හම් වෙලා තියෙනවානේ
1: අනිවාර්යෙන් පැතුම් මේ ඇත්තටම මම සහභාගී වෙන දෙවැනි අවස්ථාව. ඉතින් ඒ ගිය වසරේ සහභාගී වුණාට වඩා වෙන අත්දැකීම් රාශියක් මේ සංචාරයේදී අත් කරගන්නට පුළුවන් වුණා. මොකද ඒ හේතුව කියනවා නම් ගරු කටානායකතුමනි වේදිකා නාට්‍යයට තියෙන ජනප්‍රියත්වය ඒකට මං හිතන්නේ බලපෑවා කියලා. මොකද මම දන්න කියන යාළු මිත්‍රයෝම මං හිතන්නේ 30කට වඩා සංඛ්‍යාවක් මේ නාට්‍ය නරඹන්න එකතු වෙනවා මේ අපි යන ප්‍රාන්තවලින්. ඉතින් ඇත්තටම කියනවා නම් විශේෂයෙන්ම වේදිකා නාට්‍යයකට ප්‍රේක්ෂාංගනයක් හදාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒ කියන්නේ එහෙම ජනප්‍රියත්වයක් රඳවාගෙන අපි ප්‍රේක්ෂාංගණය පුරවගන්නවා කියන එක මේ දවස්වල හරි අමාරු වැඩක්. හැබැයි ඒක කන්ටිනියු කරන් යන එක, ඒක පවත්වාගෙන යන එක නාට්‍ය කණ්ඩායමකට ටිකක් අසීරුයි. නමුත් ලංකාවේ අපිට හොඳ ප්‍රේක්ෂාංගණයක් තියෙන, අපිට වගේම තව නාට්‍ය කණ්ඩායම්වලට එක ලැබෙනවා තියෙනවා. ඒ කියන්නේ හොඳ ප්‍රේක්ෂාගාරයක් මේ දවස්වල ලංකාවේ තියෙනවා වේදිකා නාට්‍යවලට. ඉතින් ඒ ඉල්ලුමත් එක්ක මං හිතන්නේ විශේෂයෙන්ම අර දැන් ලංකාවේ කොළඹ අවට ප්‍රේක්ෂකයෝ පුංචි තියටර් එකට එකතු වෙනවා වගේ, ඉස්සර අර ලුම්බිනියට මේ ජෝන් දි සිල්වා එකට එකතු වුණා වගේ දැන් පුංචි තියටර් එකටම හැදිච්ච ඕඩියන්ස් එකක් ඉන්නවා. එතකොට ඒක හරහා ලංකාව වටේම අපිට පුළුවන්කමක් ලැබුණා ප්‍රේක්ෂකයින්ට අපේ කටානායකතුමනි වේදිකා නාට්‍ය ඉදිරිපත් කරන්න. ඉතින් මං හිතන්නේ ඒ ඉන්ෆ්ලුවන්ස් එක තමයි ඔස්ට්‍රේලියාවටත් ආවේ. ඉතින් ඒ නිසා සිඩ්නි කරපු ෂෝස් දෙකම හවුස්ෆුල් වුණා දැනට. ඊට පස්සේ මෙල්බර්න් දැනට කරපු ෂෝස් දෙකම හවුස්ෆුල් වුණා. ඉතින් ඒක ලංකාවෙත් අපිට දකින්න තියෙන එකක්. ඉතින් මෙල්බර්න් සහ සිඩ්නි වලත් අපිට ඒක දකින්න පුළුවන්කම ලැබුණා.
0: ඔව්, දැන් මේ ප්‍රසංග වාර කිහිපය, දර්ශන වාර කිහිපය නරඹන්න බැරි වෙච්ච අය බලාගෙන ඉන්නේ තමන්ගේ ගමට නගරයට ආයමත් කවදද එන්නේ කියලා. බවින් එපා, ඔබට මේ නාට්‍ය ආයමත් අතාවක් බලන්න පුළුවන් ඇඩිලේඩ් වල, ඊට පස්සේ කැන්බරා වලට මං හිතන්නේ ආයමත් යනවා නේද, සිඩ්නි වලට යනවා, හැම පැත්තටම පර්ත් හැමතැනටම යනවා නේ. ඒ කියන්නේ මෙල්බර්න් වලටත් ආයෙත් එනවා.
2: මෙල්බර්න් වල ආයෙනවා 22 වෙනිදා අගෝස්තු.
0: ඒ තරමට ඉල්ලුම.
2: ඔව්.
0: මයිතන මේ පළවෙනි වතාවට ජීවිතේ මම නම් දකින්න පළවෙනි වතාවට මෙතරම් ඉල්ලුමක් තියෙන නාට්‍යයක්, ඒ කියන්නේ මෙතරම් ඉල්ලුමක් තියෙන විදිහට නාට්‍යයක් දර්ශන වාර වේදිකා ගත වෙන. නයනතර අයබෝවන්, කොහොමද මේ නාට්‍යයට ඔබේ දායකත්වය?
3: අයබෝවන් අයියා, මගේ දායකත්වයේ කෙවත් ඉතින් මම මේකේ රාංග රචනා ශිල්පිනිය සහ සුදර්ශනයත් එක්ක ඒ සම්බන්ධවත් වැඩ කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අයියා, මේ අපිට තව දර්ශන වාර ඉල්ලලා තියෙනවා. හැබැයි අපිට දින නැහැ 26 ලංකාවට යන්න ඕනේ නිසා, මොකද බාරගත්ත වැඩ 27 ඉඳන් දිගටම තියෙන නිසා අපිට දින දෙන්න නැහැ. එහෙම තත්ත්වයකට උදා වෙලා තියෙනවා අපේ නාට්‍ය කණ්ඩායමට.
0: හැබැයි දැන් ඒ නාට්‍යවල විතරක් නෙමෙයි, මං හිතන්නේ දැන් උදේ එක තැනක, දවල් තව තැනක, හැන්දෑවේ තව තැනක, මං හිතන්නේ අපිට තියෙන කැමවේල් 3යි කියලානේ අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ.
1: ඔව්.
0: සුදර්ශනලට කැමවේල් මම දැන් 5ක් 6ක් දවසකට හම්බෙනවා.
1: නමුත් ඒ ලැබුණත් මම අර ලංකාවේදී කන විදියට මම වේල් දෙකයි කන්නේ කොහේ කෑවත්. ඉතින් ගොහින් ගියත් මේ ඇත්තටම අපි, ඒ කියන්නේ අපිව දැන් අපිට එන ප්‍රේක්ෂාගාරයෙන් අපිට ලැබෙන ආදරයත් එක්ක මේ හඳුනගන්න, ඒ කියන්නේ දැන ඇඳුනුකම් එක්ක ගොඩක් අය අපිට, ඒ කියන්නේ සාදවලට ආරාධනා කරනවා. ඒ සමහර අයට දෙන්න විදිහක් නැහැ වෙලාවන්. ඒ තරමට අපි පැක් වෙලා තියෙන්නේ. දැන් අද දවසම අපි, ඒ කියන්නේ අපි හැමෝටම මහන්සි මේ වෙද්දී. බොහොම අමාරුවෙන්, මොකද ඔයාට මේ ටයිම් එක දීපු නිසා මේක මං හිතන්නේ එක්තරා මොහොතක කල් දාන්නත් හැදුවා. නමුත් කල් දැම්ම නම් සමහරවිට මේක කෙරෙන එකකුත් නැහැ. මොකද ඉස්සරහට මේ තියෙන ප්ලෑන්ස් එක තියෙන නිසා, සහ අපිට ඔයාගේ මේ රේඩියෝ චැනල් එක හරහා ලැබෙන ප්‍රචාරයත් අනිවාර්යෙන් වැදගත්. මොකද මේ චැනල් එක ගොඩක් දෙනෙක් ඔස්ට්‍රේලියාව පුරා අහන නිසා ඉතින් අපිට වැදගත් මේ සාකච්ඡාව.
0: මම හිතන්නේ මේ දැන් වෙලාව හරියටම රෑ 9 විනාඩි 22යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය. මේ වෙලාව ඇත්තටම ඉන්න ඕනේ ඔබ, මම හිතන්නේ තවත් රාත්‍රී භෝජන සංග්‍රහයක. නමුත් එතන ඉඳලා කිලෝමීටර 70ක් 60ක් විතර ඈත දැන් මේ ඉන්නේ. ඉතින් මේක ඉවරලා ආයමත් යන්න ඕනේ. ඒ කියන්නේ වැඩසටහන ඉවරෙන්නේ රෑ 10ට. ඊට පස්සේ ඒ හරියට නකොට රෑ 11වත් වෙයි කියලා අපි විශ්වාස කරන, නිදා ගන්න හම්බෙන්නේ නැහැ. නයනතර, මේ කොහොමද නාට්‍යයට ඔබට ලැබුණ ප්‍රතිචාර? දැන් ඔබේ අර කටහඬත් එක්ක ටිකක් මේ මට නම් මේ මම මේ ඒ දේශපාලන කාන්තාවක් මේ වැඩසටහනේ සජීවීව 3-4 පාරක් ඈත් එක්ක කතා කරලා තියෙනවා. මට එකපාරක් මතක් වුණා මේ ඇය ඇවිල්ලා දන්නේ නැහැ නාට්‍ය කරන්න කියලා. මේ ඇයත් එක්ක මම මේ දැන් මාස දෙකකට කලිනුත් කතා කරා, සාකච්ඡාවක්. කොහොමද ඒක කරගත්තෙ?
3: ඇත්තටම අයියා හොඳ ප්‍රතිචාර ලැබෙනවා ලංකාවේ වගේම ඊටත් වඩා මෙහෙ කට්ටිය එක මේ ආදරෙන් වැළඳ ගන්නවා ඒ චරිතය. ඒක මට සතුටුයි. ඒකට මම කණ්ඩායමේ සහයෝගයත් ලැබෙනවා උපරිමයෙන්ම.
1: කටහඬවල දෙක ටිකක් එක වගේ නේ
0: කතා කරන්නේ. ඒක වගේ මාත් බැලුවේ ඒකයි. නෑ නෑ මේ නාට්‍ය වෙලාවේදී හැම හරිම මේ ඒක ඇත්තටම තියෙනවා ඒ හඬම ආව බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් උදේ කොහොමද මේ නාට්‍ය මොකක්ද මේ වගේ නාට්‍යයක් කරන්න කොහොමද හිතට ආවේ මොකක්ද මේක මේ උඩුගම් බලා අපි ඉන්නවා වගේ වැඩක් කියලා හිතුන්නේ නැද්ද? එහෙම නැත්නම් මේ වගේ දේශපාලන ඒ සම්බන්ධ නාට්‍යයකදී ටිකක් දැලිපියෙන් ගිරිකනවා වගේ වැඩක් නේ.
4: ඒක මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ලංකාවේ දේශපාලන චරිත නායකයෝ ජනප්‍රිය වෙලා තියෙන එක හේතුවක් තමයි ඒගොල්ලොන්ට මේ එන්ටර්ටේන් ජනතාව එන්ටර්ටේන් කිරීමේ හැකියාව. يعني නළුවන්ට වඩා දක්ෂයිනේ පර්ෆෝමන්ස් එක. ඒකේ පොඩි ඉතින් එතන පොඩි ඒ හැකියාව එතරම් මේ ඒක නිසානේ මිනිස්සු ආදරෙත් මිනිස්සු රැස් කරගන්න හැකියාවක් එන්ටර්ටේන් කිරීමේ හැකියාව නළු නිලියට වඩා තිබුණේ. ඒකත් එතකොට ඒ సౌందర్యාත්මක හැකියාව යම් කිසි විදිහකට අපිට නාට්‍ය කලාවට ප්‍රයෝජනෙට ගන්න බැයි දේශපාලන නායකයන් ගාව තියෙන දේශපාලන හැකියාව පැත්තකින් තියමු. මිනිස්සු පිරිසක් ලඟ කරගෙන මිනිස්සු පිනවීමේ හැකියාව. එතකොට ඒක අපි ඒ කියන්නේ මෙච්චර පිරිසක් ඒ චරිතයක් වටේ හැදෙන්නේ ඒගොල්ලොන්ගේ හැකියාවත් එක්ක. ඉතින් අපි ඒකත් ඒ ජන ඒවත් අපි මේකට පාවිච්චි කරා. ඊට අමතරව ඉතින් කියන්න තියෙන්නේ දැන් මම අපි සාමාන්‍ය කොළඹ නගරේ නාට්‍ය අපි සංවිධානය කරනවා. මට කෝල් කරලා අහනවා මේ එල්ෆින්ස්ටන් එක කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ අපි දානවා ගරු කටහනා එකතුනේ මෙදාට එල්ෆින්ස්ටන් එක තියෙන තැන දන්නේ නැහැ. දැන් මේක හරි වැදගත්. බොරැල්ලේ පුංචි තියටර එක කොහෙද තියෙන්නේ කියලා මම අහනවා. සමහරවල් මම ලොකේෂන් යවනවා. WhatsApp කරලා ලොකේෂන් යවනවා. කියන්නේ මේ නාට්‍ය කියන්නේ නාට්‍යශාලාවකට කවදාවත් ඇවිල්ලා නැති සහ නාට්‍යශාලාව තියෙන තැන දන්නේ නැති අලුත් ප්‍රේක්ෂක පිරිසක්. එච්චර විතරක් නෙමෙයි දැන් අපි නාට්‍ය දැන් ඒ කියන්නේ අපි ඉස්සල්ලාම සිකුරාදා පෙන්නුවා. ඊට පස්සේ බ්‍රහස්පතින්දා පෙන්නුවා. දැන් සඳුදා අඟහරුවාද බාදාද ඒ කියන්නේ සතියේ තියෙන අපිට පුළුවන් නම් අපි සතියේ මැද ඕනේ දවසක නාට්‍ය පෙන්නනවා කොළඹ. ඒකත් ඒ කියන්නේ මේ මං කියන්නේ නාට්‍ය එකක් නළුනේ මේ කියන්නේ එකක් ජනතාවට මිනිස්සුන්ට ඕනේ දවසක නාට්‍ය බලන්න හැකියාව ලැබිලා තියෙනවා. සමහර නගරයක හැමදාම සෙනසුරාදා දවසට විතරක් නෙමෙයිනේ. සතියේ ප්‍රධාන නගරයක් වුණාම නාට්‍යයක් ඕනෙම දවසක බලන්න හැකියාව තියෙන්න ඕනේ අග නගරයක් නම්. ඉතින් ඒ විදිහට ඒ කියන්නේ ඒ සේරම මේ ජනතාව හරහා ලැබිච්ච දේවල් ඊළඟට කියන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි මේ මෙයිට වඩා රැල්ලක් ඇත්තරම අපි තිබ්බ කියලා පිළිගන්නවනේ. අපිට ඉතිහාසයේ තියෙනවා සාජන් නල්ලතම්බි. ඒ කියන්නේ එතකොට දැන් හැබැයි මේක මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඒ කාලෙත් ඒ නාට්‍ය හොඳ නාට්‍යයක් කියලා සාමාන්‍යයෙන් විචාරකයෝ කිව්වේ නැහැ. නමුත් මිනිස්සු එක දැන් ඒකේ එක YouTube එකේ ওই නාට්‍ය තාම තියෙනවා යන්තම් අපැහැදිලි පිටපතක්. නමුත් ඒක මට බලද්දි තේරෙන එක දෙයක් තමයි ඒක නිකන් මුහුදේ රැල්ල වගේ කිසිම මොහොතක නවතින්නේ නැහැ. අනිත් එක අර්ථවත්. ඒ කියන්නේ ඒකේ ඔය කොච්චර කිව්වත් මිනිස්සු මේ අපේ නාට්‍ය ජෝක්ම නෙමෙයි. ඒ මිනිස්සු එන්නේ මේ ජෝක් එක හින්දා නෙමෙයි. උඩ ජෝක් එකක් තිබ්බට ඒකත් එක්ක යන අර්ථය එක්ක මිනිස්සු බැඳෙනවා. ඒක විද්වතුන්ට ගෝචර නොවුනත් මං හිතනවා මේ රටේ පොදු ජනතාවට සාජන් නල්ලතම්බි ගෝචර වුණා වගේම මේ නාට්‍යෙත් ඒ අර ජෝක් නොවන කොටස එක්කත් එහෙම නැතුව නාට්‍යයක් පවතින්න බෑ. ජෝක් නොවන කොටස එක්කත් බැඳිලා තියෙන නිසා තමයි උඩින් ලස්සන හාස්‍ය විහිළු ආරම්භ වෙව ASCII හරයකුත් තියෙන නිසා මං කියන සාජන් නල්ලතම්බි වගේම කටානායකතුමනි නිසා ඒ කතන්දරේ මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මහජනතාවට මේ අපේ නාට්‍ය බලන්න පැමිණි මහජනතාවට ඒ මහජනතාව දක්ව ප්‍රතිචාර හරහා තමයි එනකොට මේ විද්වත් විචාරක අයගේ පවා අවධානය මේකට යොමු වෙමින් තියෙන්නේ. අපි උස්සලා තිබ්බේ මේ රටේ මිනිස්සු කියන එක.
0: ඔබතුමා කියන කාරණාවට මමත් එකඟ වෙනවා. මොකද අපි ඔය කීස්බරෝ බැංක්සියා රංගශාලාවේ සාමාන්‍යයෙන් හැම මාසෙකම හැම සති දෙකකට සැරයක් විතරම උතන දැන් අපිට අර කොට්ටෑම් මෙට්ටයක් තියන්නේ නිදාගන්න විතරයි තැනක් නැත්තේ. නැත්තම් හැම සැරේම උතන මොනවා හරි වැඩක් කරනවානේ. නාට්‍යවලට එන්නේ නැති. එහෙම නැත්නම් ඔය වගේ ප්‍රසංගවලට එන්නේ නැති බොහෝ පිරිසක් මං එදා මට මුණ ගැහුණා. එයා මට කිව්වා අපි මේ පළවෙනි වතාවට තමයි මෙල්බර්න් වල නාට්‍යයක් බලන්නේ කියලා. හැබැයි ඒ බලපු නාට්‍යම ඉතාමත්ම සාර්ථක නාට්‍යයක්. විශේෂයෙන්ම ඔබට මතකද ලසිත් මාලිංග මට කිව්වා ඔහු බලපු නාට්‍ය වලින් මේක තමයි සුපිරිම කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් අහනවා කියන්නෙම කොතරම් මේ නාට්‍යයේ තියෙන විශිෂ්ටත්වය. එහෙම නැත්නම් මේ නාට්‍යයේ මිනිසුන් අතර කොච්චර ගිලා බහැලා තියෙනවද කියන එක තමයි
4: ඉන්නේ. විශාර පිළියන්දල නාට්‍ය බැලුවා හසාන්තිල ගත්තනේ.
1: ඒ වගේම මේ ගොඩාක් ලංකාවේ දේශපාලඥයින් බලපු වේදිකා නාට්‍යයක් මේක. මට මතකයි කරු ජයසූරිය මං හිතන්නේ 3-4 වතාවක් බැලුවා, දෙපාරක් බැලුවා. ඊට පස්සේ ඔය ඒ වගේ පාලිතරංගේ බණ්ඩාර, අකිල විරාජකාරී වසම් ඔය වගේ
4: බොහෝ. ඒතරොට තව එකක් හිතනවා. දැන් මේ නාට්‍ය බලනවා දේශපාලන අපිත් එක්ක තරහ වෙයි.
0: මම අහන්නම හැදුවා තර්ජන ගර්ජන නැද්ද මොනවත් කියලා.
1: මෙහෙමයි අත උදාහරණයක් තියෙනවා කතානායකතුමා ඇත්තම කතානායකතුමා අපේ කිෂාර කියයි අර බැල්කනි ඉන්නවා දැකලා
2: අනේ. ඉගෙනේ මම හිතන්නේ කරු ජයසූරි මහත්තයාගෙන් පස්සේ හිටපු සියලුම කතානායකවරු මේ නාට්‍ය බලන්න ආවා. වර්තමාන කතානායකතුමා ටිකට් එකක් කරන් පුංචි තීරකේ බැල්කනි කාටවත් කියන්නේ නැතුව ඇවිල්ලා බලබල ඉඳි අපිට ආරංචි වෙලා අපි ඊට පස්සේ පල්ලෙහාට ගිහලා වාඩි කරගුවා. එතකොට සියලුම ආණ්ඩුවල සියලුම පක්ෂවල මැති ඇමතිවරු මේ නාට්‍ය බලලා අපිත් එක්ක ෆොටෝ අරන් ගිහිල්ලා තියෙනවා.
4: ඒකේ කතන්දරේ මේකයි හරියද? මට දැනුණ දේ ඒගොල්ලෝ මේක මේකෙන් විනෝද වෙනවා. ඒක සතුටක් ලබන නාට්‍ය බලලා. ඊට අමතරව මට ඒකෙන් දැනුණ දේ තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න වල හැටියට ඒගොල්ලෝ මුහුණ දෙන දේවල් වල හැටියට මේ මේ නාට්‍ය ඇත්තටම දැනෙන්නේ නැහැ. මොකද
1: ඒක දැන් ඒ වගේම මම අවංකෙන් දැක ඒ කියන්නේ අවංකවම කියන කතාවක් මේ මම දැකලා තියෙනවා. ඉෂාරට කියනවා අපි චරිතේ ගැන නොකියයිමු. ඉෂාරට කියනවා ඔයා ඒ ඔරිජිනල් කෙනාට වඩා හොඳයි යන්නේ.
2: සමහරව අපි විවිධ දේශපාලන මතපතාන්තර දරන ප්‍රේක්ෂක ඉන්නවනේ. අපි හැමෝටම යම්කිසි මතවාදයක් තියෙනවා දේශපාලනේ. හැබැයි ඒගොල්ලෝ අකමැති චරිතයකට වුණත් නාට්‍යයේදී ඒගොල්ලෝ ආදරය කරනවා.
1: මම දැක්ක කරු ජයසූරිය මහත්තයා ඉෂාරට කියනවා ඔයා එයාට වඩා හොඳයි. සහ ඊයේ මට ඒ ප්‍රතිචාරය ලැබුණාම මං අපි තිලාන්ට කිව්වා මට ප්‍රේක්ෂිකාවක් කිව්වා මේ ඔයා ඒ චරිතට වඩා හොඳයි යන්නේ ඇත්තටම හොඳයි එහෙම කියලා. ඊට පස්සේ තිලාන් මට කිව්වා තිලාන්ටත් ඒ ප්‍රතිචාරයම ලැබිලා තියෙනවා කියලා. මේ වෙන එකක් තියා ජනාධිපතිවරණයක් තියෙන වෙලාවක ඔයා ඡන්දිල්ලුවනම් මට ඔයාට ඡන්ද දෙන්න හිතෙනවා කියලා වගේ එකකුත්. ඒ කියන්නේ ඒ තරම් බැඳීමක් තියෙනවා සහ අර මානසික ආතතියෙන් ඉන්න මිනිස්සු තොගයක්නේ අපිට ඉන්නේ. ඇත්තටම ලංකාවෙත් කොයි වෙලේ බඩු මිල වැඩි වෙයිද, කොයි වෙලේ මොකක් හරි දෙයක් වෙයිද කියන මොකද්දෝ එකකින් අපි ජීවත් වෙන්නේ. ඇත්තටම එක්තරා කාලයක් එක එහෙම ජීවත් වුණා. ඊට පස්සේ ඒක ලොකු විනාශයක් වගේ වෙලා ක්‍රයිසිස් එකක් බවට පත් වුණා. දැන් වුණත් අපි පොඩි තැතිගැන්මකින් ඉන්නේ රටේ මොන තරම් වෙනසක් සිද්ධ වෙයිද, ඒ කියන්නේ හෙට මොකක් වෙයිද කියන එක අපි දන්නේ
0: අවිනිශ්චිතයි.
1: අවිනිශ්චිතයි. එතකොට ඒ අවිනිශ්චිත භාවය තුළ ඒ සියලු ප්‍රශ්න අමතක කරලා ජනතාව අපිට ජනතාව හිනස්සවන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ මේ මේ මේ හැදෙන ප්‍රේක්ෂාගාරයේ රහසත්. මොකද සමහරු ඉන්නවා පුංචි තියටර් එකේම නාට්‍ය 20-30 ගානක් බලපු අය. ඒ කියන්නේ මගේ ප්‍රශ්න ටික ඔක්කොම අමතක වෙනවා ඕගොල්ලෝ දැක්කහම. මං ඒකමයි මේ එන්නේ කියලා. ඉතින් මං හිතන්නේ වේදිකා නාට්‍යයකින් අපි කරන්න ඕනේ ඒ කියන්නේ අපි විසින් කරන්න ඕනේ රාජකාරියත් ඒක කියලා මං හිතන්නේ. ඒකම තමයි මේ එකතු වීමේ රහස කියලා මට හිතෙන්නේ.
0: මෙල්බන් ගත්තාම එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව ගත්තාම අපේ මේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ නෑද හිතමිතුරෝ යාළුවෝ සමහරවිට දෙමව්පියෝ මේ හැමෝම දාලානේ මෙහි ජීවත් වෙන්නේ. හරිම තනිකමකින් තමයි ජීවත් වෙන්නේ. ලංකාව තරම් ලේසිත් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් එක ජොබ් එකක් නෙමෙයි ජොබ් දෙක තුන කරනවා. ලංකාවට වඩා මානසික පීඩනයකින් අති පීඩනයකින් ඉන්න මිනිස්සු කොට්ටාශයක් ඉන්නේ. හැබැයි ඒ අයට මේ සතියන්ත පුදුමාකාර සහනයක් අරන් දෙනවා. මම පළවෙනි ෂෝ එක බැලුවනේ දෙකේ ඉඳලා තිබිච්ච ෂෝ එක. දැන් ඕකේ මම බලබල ඉන්නකොට මට හිතුණා මේ මිනිස්සු නම් මේ මලට දෙමව්පියෝ මේ හැමෝම දාලානේ මෙහි ජීවත් වෙන්නේ. හරිම තනිකමකින් තමයි ජීවත් වෙන්නේ. ලංකාව තරම් ලේසිත් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් එක ජොබ් එකක් නෙමෙයි ජොබ් දෙක තුන කරනවා. ලංකාවට වඩා මානසික පීඩනයකින් අති පීඩනයකින් ඉන්න මිනිස්සු කොට්ටාශයක් ඉන්නේ. හැබැයි ඒ අයට මේ සතියන්ත පුදුමාකාර

0: නොනයි මහත්තයයි. ගෑනු කෙනා අර මහත්තයර ගගා හිනාගෙන මගේ වීඩියෝත් කරගත්තා. මේ මම ඔබට දෙන්නගේ වීඩියෝ එක මේ මුළු වැඩසටහන ඉවර වෙනකම් අර මිනිස්සුන්ට ඉන්න දෙන්න මට.
1: ඔව් ඒකත් තියෙනවා. එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ තාත්තට අවුරුදු 80යි. එයා හරිය ආසයි. එයා පොලිටික්ස් වලටත් කැමතියි. මේ නාට්‍ය බලන්න ආසයි. ඒ වුණාට මට බය හිතුණා එක්කන්.
0: බයයි බයයි.
1: මොකද එයාට සෙකන්ඩ් ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ ඒ වුණාට නාට්‍ය බැලුවා තනි මට බය හිතුණා නාට්‍යව එක්කන් එන්න.
2: මේ වෙන පුළ සමහරුන් එක පාලනය කරගන්න බැරි වෙන
0: හිනා
2: විරාම දෙන්න එක හිනාවක් ඉවරලා තව හිනාවකට විරාමයක් අපි දෙන්න නැති තරම් අරසර අමාරුයි.
3: සිද්ධියක් තියෙනනේ අපි ඉස්සරහ මේ එරංගට ඉස්සරහම පෙළ ඉන්න
2: පුංචි තේටේක සාමාන්‍යයෙන් ලොකු ඉඩක් නෑ. අපේ බොරෙල්ල නාමල් මාලි පුංචි තේටේ කොළඹ කියන වේදිකාවයි ප්‍රේක්ෂකාගාරය අතර තියෙන්නේ අඩි දෙක තුනක ඉඩක්. ඒ අතර තමයි අපි ඔකෙස්ට්‍රා එකත් ප්ලේස් වෙන්නේ. ඒතර පළවෙනි පේලියේ ඉන්න සමහර උද්වේග කර ප්‍රේක්ෂකයෝ පහර දෙන්නේ අපි ඔකෙස්ට්‍රා එකේ ඉන්න අයට.
1: එහෙම ගුටි ගාවෙද්දි ඉනාවෙද්දි ලඟින් ඉන්න කෙනාට තක්කුවක් දාලා
3: ඉස්සරහ ඉන්න කෙනාට වදින්න.
1: අපේ ගිටාරිස්ට් ගොඩක් වෙලාවට
2: ගුටි ගන්නවා
1: පිටිපස්සේ ඔඩියන්ස් එකේ.
2: සහරි ඒගොල්ලෝ hina වෙනවා වගේම පැතුම්මයි. අපිට ඍජුව hina වෙන්න හූ කියන්න බැරි දේශපාලඥයින්ට ඒගොල්ලෝ මෙතන ඇවිල්ලා hina වෙනවා කියලා මට හිතෙනවා.
0: මට එක තේරුණා තමන්ගේ හදවත් ඇතුලේ කැකෑරන දේවල්
2: තමන්ව පීඩාවට පත් කරපු අය එක්ක
3: ඒක මෙහෙම ඒක කොළඹ නාට්‍ය සම්ප්‍රදාය ඇත්තට මම කියတာ දැන් මේ මෙහෙම ගත්තට කොළඹ නාට්‍ය සම්ප්‍රදාය කියන්නේ මුදලිතුමා ගෙන්නලා මුදලිතුමා ඉස්සරහා තමයි මුදලිතුමාව පෙන්වන්නේ පොලිස් ඒ සේරේගේ කොලන් ටික ඒ කොලන් හරිත ඉස්සරහ ඒතකොට එතන එතන විතර තිබුණේ කලාකාරයාගේ ඒ කාලේ තිබ්බ ස්වාධීනත්වයේ මේ අපි හිතුවට මේ ඒ මෙහෙම ඒක ඇත්තටම මේ පහර දීමත් ඉතාම දරුණුයිනේ ඉතින් මේ මං කියන්නේ ඒක ඉවසීමේ හැකියාවක් ඒ කාලේ මුදලිතුමාට තිබ්බ නැත්නම් ඉස්සර සීට් එකේ වාඩිලා ඒක බලන්නේ නැහනේ. ඒක ලොකු මේ හංගල පෙන්නපෑනේ ලොකු උත්සව විදියට තමයි කොලම් පෙන්න්නේ. ඔය බලන්න මුදෙල්ල තුමාන ඔක්කොම මේ සේරමත් ආවා. හැබැයි ඒ ඉස්සරහා මේ මුළු මිනිස්සු එක්ක වාඩිලා ඉතින් ඒ මං කියන්නේ ඉවසීමත් යම් කිසි විදියකට සම්ප්‍රදායක් හැටියට අපිට අපි කාටවත් උරුම වෙලා තියෙනවා. ඒ කියන්නේ hina විඳ ගන්න මේ ඒක එකනේ එක මතක් කරලා දෙන්න විතරයි ඕනේ මේක මේ අපි අමුතු දෙයක් නෙමෙයි කරන්නේ ඒක කුසුම් සිරිලි රාජිත කියලා තිබු කොලම් නාට්‍ය සම්ප්‍රදායේ ඒ කතන්දරේ ඉතින් ඒක ඇත ඒ කියන්නේ අපේ උරුමයක් හැටියට ඒ පවතිනදී අපි තවදුරටත් අඛණ්ඩව මේ වේදිකාව මත ඒ සම්ප්‍රදාය ගෙනියනවා
0: කොහොමද දැන් මේ නාට්‍ය දැන් ඔබට පිටපත ලැබෙනවා ඊට පස්සේ මේකට නළුලිය තෝරා ගන්නකොට කොහොමද මේ සුපිරි කණ්ඩායම මේ ඇත්තටම මේ මට නම් මේ නළුව කියලා හිතා ගන්න බැරි කණ්ඩායම ඒ කියන්නේ මේ නළුව කියන්නේ රංගපාන අයනේ දැන් එතකොට දැන් එදා මට රඟපානව තේරුන්නේ නැහැ. මට එදා තේරුනේ මේ ඇත්තටම පාර්ලිමේන්තු ඇතුලේ මම මේ ඉන්නවා කියලා. සමහරවිට මට කේන්තිත් යනවා මොකද අකමැති කට්ටියත් ඉන්නවනේ. එතකොට දැන් එයාට යම් කිසි කින්ඩියක් දානවා මට මාර මේ සතුටක් නැහැ. හරි ඒ වගේ මේ අපිට තේරුන්නේ නැහැ රඟපානවා කියලා. කොහොමද මේ කණ්ඩායම හොයාගත්තේ?
3: ඔව් ඇත්තටම මේ කියන්නේ දැන් මේ කියන්නේ මුලින්ම දැන් අපිට ජයලාල් අයියා ඔහම මුලින් හිටියානේ. ඉතින් ඒ මේ දැන් ඒ කියන්නේ ඉෂාර මුලින් සිටම අපේ ওই චරිත රඟපෑවා. ඉතින් මෙතන ප්‍රධාන කාරණේ මේ දේශපාලනය. ඒ කියන්නේ Tamanට ඒ අවශ්‍ය දේ ඒ මොහොතේ හරියටම කියන්න හැකියාව. ඒ කියන්නේ මෙතන තියෙන එවන් විශාල ප්‍රමාණයක් මේ නළු නිලි නිර්මාණය කරගත් දේවල්නේ.
0: ඒක තේරෙනවනේ දැන් එක උදේ තියෙන එක නෙමෙයි හවස තියෙන
3: එක. එතකොට දැන් ඒ කියන්නේ දැන් Facebook හරි සිද්ධීම් දක්වපු ගමන් ඒ අප්ඩේට් වීම ඒ විශේෂ හැකියාව තියෙන ඉෂාරට තිලාන්ට බුද්ධිට බුද්ධියනේ එන්න බැරි වුණා. එතකොට මේ එතකොට දැන් මේ බුද්ධියාවේ නැති වුණා මේ සුදර්ශන කරපු වැඩේ මේ.
0: ඔව් ඔව්.
3: අදහන්න බැරි වැඩක්. හරි ඒ කියන්නේ
0: චරිතය මාරු කරගත්ත
3: එක මාත් චරිතයක් මේ විදියට ගානේ කරලා මේ විදියට මිනිස්සුන්ට වෙනසක් නොදෙනෙන්න කරපු දේ. ඒක ඒ කියන්නේ ඒ නාට්‍ය වෙනුවෙන් කරපු කැවීමක් සහ ඒ හැකියාව නැත්තයි තියෙන්නේ. එතකොට සමරේ කියන්නේ ඉතින් සමරේ ඇත්තටම ඒ දේශපාලන කතන්දරය ඇතුලේ හිට එයා වෙනම ඒ චරිතයක් නිර්මාණය කරගෙන එන්නේ. එතකොට එහෙම ගත්තාම ඇත්තට මේ කියන්නේ මේ නාට්‍යෙට ඉන්න ඕනේ පිරිස. ඒ කියන්නේ දැන් නයනතාරා එන්නේ ඇත්තටම දේශපාලන පසුබිමක් එහෙම ලොකු අවබෝධයක් ඇතුව නෙමෙයි. නැවත එයා නාට්‍ය ඇතුලේ ඒව අල්ලගෙන තියෙන හැටි අදහන්නත් බෑ. ඒ කියන්නේ ඒ දේශපාලනය කියන එක
1: සමහර පොඩි තැන් තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ඩයලොග් එකක් සමහර විට ඒක පංචනවා අර පතරංග ඩයලොග් කියනවට වඩා. දැන් නයනතාරා
0: අනිල්
1: සමහරට කෑ ගැහිල්ලක් විතරක් වෙන්න පුළුවන්. ඉතින් ඒක
0: ඩයලොග් එකක් කියන්න ඕනෙත්
1: නැහැ. ඒ රියක්ෂන් වලට පවා ඒගොල්ලන් හුරු වෙලා තියෙන කෙන ඔඩියන්ස් එක. ඒ කියන්නේ ඒ රියක්ෂන් එක දාපු ගමන් දන්නවා මේ අහවලා කියලා.

0: කියන්නේ ඇත්තටම දැන් මට මට මට කියන්නේ මට අදාහ ගන්න බැරි වෙන්නේ hina යන්නේ මේ මම ලියපු තැන් වලටත් නෙමෙයි සමහර ලාවට.
1: නෑ ඒක දැන් මෙහෙම ඒ කියන්නේ මට හිතනවා ඔබතුමා තෝරගෙන තිබෙන්නේ මේ වැඩේට අතිශයම සුදුසු කණ්ඩායම. මෙතනින් එහා කණ්ඩායම මම හිතන්නේ ලංකාවේ ඉන්නවා කියලා මේ වැඩේට.
0: ඒක හදත්ත ඒ කියන්නේ ඇත්තටම මේ දැන් මේ කියන්නේ
1: දෛෂාර කරන වැඩේට වෙන කවුරුත් ඔය විදිහට කරන කෙනෙක්
0: වාකණ්ඩ
1: විශ්වාසනික වැඩටත් එහෙමයි සමරගේ වැඩටත් එහෙමයි දැන් නයන තරගේ මම දැක්කා ඉතින් ඒක අර මං කිව්වේ මගේ මගේ කනේ මේ මේ මේ හෙඩ්ෆෝන් එකෙන් දෝන් කාර් දීලා තිනෝ ඔය 100 3-4 පතාවක්
0: දැන් ඇත්තටම අර සාජන් නල්ල තම්බි කාලේ හිටපු ටීම් එක
1: නෝ
0: නිහල් සිල්වා මහේන්ද්‍ර පෙරේරා
2: පාලිත සිල්වා
0: පාලිත සිල්වා ඒ සුපිරි නළු පිරිසක් එක්ක තමයි දයේ නාට්‍ය දිවි ඉතින් මේකේ එතර මට දැනෙනවා ඒ කතන්දරේම මේ නැවත ඒ කියන්නේ ඒ වගේ
1: ඕ නෑ මෙහෙම දැන් සමහර ලාවට ඔය කතානායක තුමනි කියලා හරි මොනවා හරි නාට්‍යයක් මේ අවංකවම අපි කියන්නේ මෙල්බන් නගරේ එනකොට බොහෝ දෙනෙක් ඔය ගැන වැඩිපුරම දන්නේ නැහෙනේ නාට්‍යයක් එනවා කියලා කියනවා ටිකට් විකුණනවා අපි ඉතින් යනවා බලනවා සමහරට ඊට පස්සේ කුණුහරුපෙන් බැනමන ආපහු ගෙදර එනවා මොකද ගියන් පස්සේ නාට්‍ය ඉවරලා ගෙදර එනකොට තව දේවල් හිතන්න තමයි නාට්‍ය හදලා තියෙන්නේ ඊට පස්සේ ඒවා සමනල ගැට ගැට ගහගෙන ගෙදර යනකොට තවත් ප්‍රශ්න දැන් මේක එහෙම නෙමෙයිනේ ඉන්න කණ්ඩායම දිහා දැක්කහම ටිකට් එකක් නෙමෙයි ටිකට් දෙපාරක් ගන්න හිතෙනවා මොකද දන්නවා මේක සුපිරිම සුපිරි වැඩක් කියලා ඉතින් ඒ හින්දා තමයි මං හිතන්නේ මේ වෙනකොට
0: මේ
1: නාට්‍ය මෙච්චරම
0: සිනාව හරහා ප්‍රේක්ෂකයට සමීප වීම හැම නළුවෙකුටම කරන්න බැරි වැඩක් ඒක වේදිකාවේ දක්ෂතම දක්ෂම විදිහට කරන සිනාව සහ අදෝත දෙකම හරහා ප්‍රේක්ෂකයට සමීප වීම කියන එක හරීම විදිහට කරන්න ඒ කියන්නේ ඉෂාර ඇතර මේ ඒ කාලේ ජයලලාය එක්ක ඉෂාර අලුත් ඒලුත් නෙමෙයි ඒ ජයලල් අයියත් එක්ක ඒ කාලේ මුලින්ම නාට්‍ය අදගෙන ගියේ ජයලල් අයියා ඉෂාරයි මේ ටිකට් එක මේක හැදුනේ ඊට පස්සේ සියලුම දෙනා මෙහෙම වතුර අද කියන්නේ අද ඉතින් ඇත්තටම කිසිම නළුවෙක්ගේ අඩුපාඩුවක් නොතිබෙන ගානට මුළු නාට්‍යම තියෙනවා මේ
1: හැබැයි වගේ මෙල්බන් වලින් එකතු වෙච්ච අය ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ නාට්‍යයට කිසිම හානියක් නොවන විදිහට අපේ ශ්‍රීනත් අයියා ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ වේදිකාව සිනමාව ටෙලි නාට්‍ය මේ හැම දෙයකම පරතරටම ගියපු කෙනෙක්නේ ඉතින්
2: ඊට අමතරව ආයුෂ් එකතු වුණා අපිට සමීර එකතු වුණා තව සෑම් තව අක්කා ශම්ලා අක්කා ඔගේ කීප දෙනෙක් එකතු වුණා මෙල්බන් වල
0: අර ඒ කියන්නේ ඒ අභියෝගේ බාරගත් එකේ වටනාගම
2: සිද්ධි වල සංජය අයියා
3: එම් කීප දෙනෙක් සංජය දැන් මේ නාට්‍යයේ පැතුම් වෙනසක් තියෙනවා මෙන්න මෙහි විශේෂත්වයක් තියෙනවා මේකේ රිප්ලේස්මන්ට් වලට ගිහිල්ලා නැහැ ඉෂාරට සහ තිලාන්ට අනිත් සියලුම චරිත එහෙ මෙහෙ බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. දැන් මමත් දිගින් දිගටම කරපු චරිතයක් තිබුණා රැවුල වවාගෙන ඒ හැඩයට කට් එක කපාගෙන. නමුත් දැන් මේ රැවුල මෙහෙම ෂේව් කරලා ඉන්නේ මේ ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා පමණයි. එතකොට ලංකාවට ගියාට පස්සේ මම ආයෙ රැවුල වවලා කලින් කරපු චරිතයට තමයි සමාරෝපණය වෙන්නේ. හැබැයි දර්ශනවාර 250 අපි කියද
2: 58
3: අටේම හිටපු දෙන්නෙක් ඉන්නවා නම් ඒ ඉෂාරයි තිලානුයි තමයි අනිත් අය මොකද මමත් ගිය පාර මෙල්බර්න් මෙහේ ඔස්ට්‍රේලියානු සංචාරයට ආවට පස්සේ මටත් දර්ශන වාර 4ක් මගේ ඇරුණා සමහර විට මගේ වෙන රූපගත කිරීම මෙහෙම තිබුණොත් මට සමහර විට ඒ දවස මම නැතුව මේගොල්ලෝ කටානායක ගිහිල්ලා තියෙනවා හැබැයි ඉෂාර සහ තිලාන් නැතුව කටානායක ගිහිල්ලා නැහැ
0: ඒක ඒ කියන්නේ ඒතර තිලාන් ගරංගෙන ඒ කියන්නේ ඒ ඇත්ත චරිත අතර පවතින ප්‍රතිරෝධය වෙනස වේදිකාව තුලත් ඒ විදිහටම වතු කරන එක ඒ කියන්නේ චරිත දෙකම හරියට වෙන නිසානේ
3: සහ මේ
0: පොළොඹ හතේ චරිතය සහ පොළොන්නරුවේ චරිතයක් අතර
3: සහ මේ දෙන්න නැතුව අපි නාට්‍ය පෙන්වුවොත් මට එනවා මේ ඔඩියන්ස් එක ගල් ගහයි කියලා. ඒ මට්ටමට මේ දෙන්නට ඔඩියන්ස් එකක් හැදිලා ඉන්නවා. ඒ කියන්නේ මේ චරිත දෙක බලන්න මෙනවා
1: අනිවාර්යයෙන්. මේ මං අහන්නත් ඔය ඉෂාර මොන හරි නෑදෑකමක්වත් තියනවද? මොකද
2: පොඩි පොඩි සම්බන්ධයක් අහම්බෙන් වගේ හැදිලා තියෙනවා. දැන් මම කරන චරිතෙත් වික්‍රමසිංහ. මමත් වික්‍රමසිංහ. ඇත්තරම එතකොට පාසලත් කොළඹ රාජකීය විද්‍යාලේ තිලාන්ගෙත් එහෙමයි තිලාන් පොළොන්නරුව රාජකීය විද්‍යාලේ ඉගෙනගෙන තියෙන්නේ චරිතෙත් පොළොන්නරුව රාජකීය විද්‍යාලේ ඉගෙනගෙන තියෙන්නේ එම අහඹු සිදුවීම් ටිකක් තියෙනවා මේකේ
1: කිසි සම්බන්ධයක්
2: නැහැ සම්බන්ධ නැහැ සම්බන්ධ කරන්නත් එපා
0: එහෙම කියන්න ඉෂාරේම කිව්වට මෙහෙමයි නාට්‍යකාරයෝ හැටියට අපි මේ රටේ හැම මිනිස්සෙකුටම ආදරේ ගෞරව කරනවා මොන ප්‍රශ්න තිබුණත් කලාකාරයෙකුට බෑ රටේ ජීවත් වෙන කිසිම කෙනෙකුට අහිතක් හිතන්න ඒ කතන්දරේ කියන්නේ මං කියන්නේ ඔය ජ්‍යෝතිගේ සින්දුවක් ඉස්සරහා මුළු ලංකාවම එකක් වෙනවා නේකම හද ඒ කියන්නේ එතන ඒ කියන්නේ දේශපාලනේ අමතක වෙන තැනක් තමයි කලාව. එතකොට ඒ කියන්නේ අර ඒ කියන්නේ දේශපාලනේ කලාවේ තියෙන වෙනස ඒක ඒ කියන්නේ කලාව දේශපාලනේ කියන්නේ මිනිස්සු බෙදෙන තැනක් කලාව කියන්නේ මිනිස්සු සේරම
1: එකතු කරන
0: තැනක්. ඉතින් ඒක තමයි කලාවේ අනන්‍යතාවය සහ ඒක. එතකොට ඒකෙදී අර පොඩි පොඩි දේවල් තියෙන නමුත් මිනිස්සු කලාව රස විඳින්නේ ඔය ඔය කාරණේ හින්දා කියන්නේ මිනිස්සු එකතු
1: කරලා. ඒකත් ඒකත්. මේ ඉතින් අපි මේ මෙහෙම කරමු දැන් මේ අපිට බැරිද සජීවීව මොකද ඔය දැන් මම ඇත්තටම හිතුවා අනිත් කට්ටායමත් ආවනම් පොඩ්ඩක් අද හඩක් කරන්න පුළුවන් ලස්සන්ට කියලා නමුත් තියෙන මේ ප්‍රශ්නත් එක කොහෙද නේද
2: ප්‍රශ්න වැඩි හැබැයි අර විපක් පක්ෂ දෙකේ දෙන්නෙක් ඉන්න හින්දා මම කරන්න බැරි කමක් නැහැ ඉතින් නේ
3: ඔව් යන් මකජ යන් බොච් ආ ඒක තමයි යන් මෙච්චුමලා දැන් ඔබතුමා මට තේරෙන්නේ ওই විදිහට කටවරජ්ජගෙන ඔබතුමාට මේ යන විදිහට නම් කවදාවත් ජනාධිපති වෙන්න වෙන්නේ නැහැ දැන්
4: මොකද්ද කියන්නේ
3: මොකද්ද කියන්නේ කියන්නේ ඔබතුමා කියන එක වර්ජන දැන් ඔබතුමා මම හිතුව ඇත්තමයි ඔබතුමා මාව බලන්න මහ ඉස්පිරිතාලේ වරුචුන මේනකොට ඔබතුමාත් එක්ක යම් ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හැබැයි ගිය සතියේ කට්ටියම එකතු වෙනම නම් මන් තියෙන කියලා ඔබතුමාත් එක්ක වැසිකිළියටවත් යන්නේ නැහැ කියලා ඔය තීරුමක් නැති ඔය පාක්ෂෙම ඉන්න පැත්තකට
4: වෙලා මොකද තීරුමක් නැති පාක්ෂය කියන්නේ
3: රාජ්‍යෙම තීරුමක්
4: සජබ තරන් තීරුමක් තියෙන පාක්ෂයක් මේ ලංකාවේ තවත් තියෙනවා
3: මොකද්ද කියන බලන්න තීරුම
4: සජබ සමගි ජන
3: සමගියක් ඔහෙද කියන ඇත්තම සමගියනේ සමගියක් තිබ්බනම් අර ගත කෝටි 10ක්වත් අම්සරජෙන් තිබ්බේ. එහෙම නෑ. එහෙම සමගියක්වත් නෑ. ඔකේ කොහෙද සමගියක් තියෙන්නේ? යන්නේ ඒකේ තේරුම වෙනස් කරන්නට ජනතාව
4: මට කියන්නේ නැතුව.
3: ඔව් ඒව කියන්න බෑ මෙතන මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල ඒක වෙනස් කරනවා සජිබ. කමක් නැති කිව්වට.
1: කමක් නැහැ.
4: කවුද වෙනස් කරේ? කවුද?
3: ජනතාව වෙනස් කරා.
4: ආ කියන්න බලන්න.
3: සජිබ. සජි යයි පිට බයයි. ඒක තව තේරුමක් තියෙන ඕන. සජිත් ජලනීට බයයි.
2: ඔමෙව තියෙන.
1: ඇත්තටම මේ කොහොමද හඬ වෙනස් කරගන්නේ?
2: නෑ නෑ මොන ඇයිද මොකද කරන්නේ ඉතින්. අපි ඒකට මේ හඬෙන් කරොත් එහෙම නිකන් ඒ චරිතේ පර්සනැලිටි එකට හොඳ නෑ වගේ හිතුණා. ඒක නම් අර වගේ ඊට වඩා හොඳ සද්දයක් දුන්නා.
1: අවංකවම S2 පියාගෙන අහන් හිටියොත් එහෙම ඒ චරිතේම තමයි. ඒ කියන්නේ ඒ හඬම තමයි.
3: සහ රියැක්ෂන් බලන විදිහ ඇවිදින විදිහ
1: මං හරි අසර ඩාන්ස් එකට අයංගලි සේරසිංහ මහත්මියත් එක්ක කරපු නැටුම අයියේ
5: මේ ඉෂාරායියා මේ කරන මේ චූටි චූටි හිල් ඒක බලන්නම කට්ටියනවා ඒකෙන් ඒකෙන් අපේ නාට්‍යයට තව ප්‍රතිචාර වැඩි වුණා
0: අපේ ඇත්තට මුලින්ම නාට්‍ය හිට්ටුනේ ඒ සින්දුවත්
5: එක්ක ඔව් හිට්ටුනේ අපේ චූටි චූටි ඒ සින්දුවේ
0: චූටි චූටි හිල්
1: මේ අපිට නයනතරා එක්ක බැරිද පොඩි
3: අහු ගන්න
1: දවසක් ගන්න
2: අර නයාගේ මේ මේ දවස කියන්න බල මුලින්ම කියන දවස මේ කුමාර් මහත්තයාගේ
5: ගරු කටානායකතුමනි අපි මොනවා වුණත් මෙතන ඇත්ත කතා කරන්න ඕනේ. මේ අන්තරේ ළමයි පෙළපාලියන්ට පුරුදු කරලා තියෙන්නේ කුමාර් මහත්තයා නෙමෙයි. මේ අන්තරේ ළමයි පෙළපාලියන්ට පුරුදු වෙලා තියෙන්නේ සිරිපාදි ගිහි. වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. සිරිපාදි යනකොට කියන්නේ එහෙමයි. පෙළපාලියන කොටත් කියන්නේ එහෙමයි. එකම තාලෙට එකම ලීලෙට. කපා කපා! කෑලි කපා! අපමලකනු! සිතනු අපා! වැදල බහින! මේ නංගිට! සුමන සමන්! දෙවි පිහිටයි!
3: Good point, good point.
5: තින් ගරු කටානායකතුමනි මේ අන්තරේ ළමයි පෙළපාලියන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි. සිරිපාදයන්ට බෑ! අමාරේ! ඒ නිසා පෙළපාලියන්ම.
3: Don pucha.
5: Api bayana.
3: Don pucha.
5: Bayana api.
3: Don pucha.
5: Ennit ne.
3: Don pucha.
5: Aggalaka.
3: Api bayana.
5: Mona da putuma kiyawanne
3: ne. Ne, ithin balanta garu kata nayaka thumani maan mechchara kalayak hita gine hiti katti lipton watromata enne ma welawanni kiyala aja thamai danagatti siri paadya aware nisa ehiyanta berikamata mehenawa kiyala. Dan balanta api danno siri paadya anakota seetha ganguli hambino. හැබැයි ලිප්ටනෝට්‍රෝමටින නංගිල මල්ලිලා මට කම්ප්ලේන් කරන්න බැරි නෑ කෝ ලිප්ටනෝට්‍රෝමි සීත ගඟුලක් නෑනි කියලා. ඉතින් ළමයෝ එක තමයි මම වචිර බවුචරි එවන්නේ.
2: පැතුම්ට මාරු වෙන්නේ නැති කන්සෝල්
1: කට් කරන
2: කන්සෝල් එක. මොකද මෙයා
1: මේ නෑ ඒක මේ ඉතින් පුරුදු හඬවලනේ සමාන්තර අපිටත් අපිත් ගෙවල් වලත් ජීවත් වෙනවනේ.
2: අනේ මේ එයාගේ එයා තාම නාට්‍ය බලන්නම නෑ මගේ යාළුවා. එයාගේ අම්මා බලන්න එනවා මේ නාට්‍ය නිතර නිතර.
1: ආ එහෙමද?
2: ඔව් ඇවිල්ලා කතා කරලා
1: යනවා. හොඳයි අපි මේ පුංචි විරාමයක් ගමු එනවා.

0: А мы не унимай. Здравствуйте, унимай. Не чува, мы беримай. Беримай, не чува, май.
1: මේකට තමයි මේ ජනප්‍රියම ගීතය උනේ කියලා කිව්වේ. මේ ඇත්තටම ජනප්‍රිය දැන් මේ ඉදා වැඩසටහන නම් මම අර හිතුවේ ඉෂාර ඇත්තටම උදාසන මම හිතුවා නැනතර මේ කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ නම් සෞඛ්‍යමය ගැටලුවකට මුහුණ පානවා කියලා මම බයෙන් හිටියේ. මොකද මම දන්නවා අපේ උන්දලගේ හැටි ඈ ඇම්බියුලන්ස් එක කතා කරන්න වෙයි වගේ දෝ කියලා හිතනවා. ඒ තරමටම hina කාලා මැරෙනවා කියලා අර අහලා තිබුණාට දැක්කේ දා තමයි.
2: දැන් අනිත් සිටි වලට යනකොට අපිට ඇම්බියුලන්ස් එකක් ඕඩර් කරලා
1: තියන්න වෙයි. මොකද සාමාන්‍ය දැන් මේවයි දැන් මේ වගේ එක මට හිතනවා මේක බැරිලාක්වත් අර ඕස්ට්‍රේලියානු අර පර්මිෂන් එකක් ගන්න එහෙම පෙන්නුවොත් එහෙම අනිවාර්යම කියයි ප්‍රථම ආධාර තියෙන කියලා.
3: බය කරන්න එපා මිනිසුන් එන්නේ එහෙම වයස් බෙදිකින් දොර. එහෙම බය
1: කරන්න එපා.
4: විශේෂයෙන් කියන්න ඕනේ අපේ මේ අපේ නාට්‍ය හරහා ගරු කටානායකතුමනි ගැලරිය කියලා අපි Facebook page එකක් මේ තියෙනවා. සාමාන්‍ය අනිත් නාට්‍යත් දැන් ඒක පටන් අරන් තියෙනවා අපේ ගරු කටානායකතුමනි ගැලරියෙන් තමයි එන ප්‍රේක්ෂකයෝ ආසයන් ඉතින් ඒ රංගපානාත්ති ෆොටෝස් අරගෙන ඒක සෝෂල් මීඩියා දාලා අන්න ඒ රැල්ලත් පටන් ගත්තේ අපි.
1: ඇතර මම මේ ඊයේ ඔය ගැලරියට ගියා බැලනම් මේ වැඩිපුරම තියෙන වෙන අය ගියා.
3: ඔව් අපිට මේකට දාන්න. ඒක අපි ගැලරියටම තමයි ඕපන් කරන්න තියෙන්නේ.
2: ඉතින් ඇක්සෙප්ට් කරනවා. මොකද නාට්‍ය විශේෂයෙන්ම නාට්‍යයක්
1: කෙනෙක්ගේ
2: නාට්‍යයක් නම් ඒකේ ඒ සහයෝගීත්වය අපි අපේ තියෙනවා. ඉතින් මොකද අපි උදව් කරන දැන් අපි ඊයේ පෙරේදා මේ දවස් ටිකේමත් ඉෂාර මෙහි මෙල්බර්න් වල තියෙන වෙන ඉවෙන්ට්ස් විශේෂයෙන්ම නාට්‍ය සම්බන්ධයෙන් තියෙන ඒවා අපි කිව්වා. අපි හෙදිත් ඒක කරන දෙයක්. අනිත් අයගේ දේවලුත් බලන්න එන්න ඒවත් එන්ජොයි කරන්න කියන එක අපි අනිවාර්යෙන් කියනවා. මොකද අපි හරි විවෘතයි.
3: ඔව් ඒ කියන්නේ එක එක්කෙනාට විවිධ අදහස් තියෙන පුළුවන් නාට්‍ය ගැන. මම හිතන්නේ හැබැයි අපිට පුළුවන් වුණා අර 70 80 දශකයේ තමයි වේදිකාවේ ස්වර්ණමය යුගය කියලා අපි අහලා තියෙන්නේ. ඊට පස්සේ කොවිඩ් අර්බුදේ ආර්ථික අර්බුදේ යුද්ධේ ওই ප්‍රශ්නත් එක්ක ප්‍රේක්ෂකයෝ ආවේ නැහැ මේ රංගහලට. ඉතින් අපිට පුළුවන් වුණා ආයිසරයක් ඒ ප්‍රේක්ෂාගාරය නැතුණු ප්‍රේක්ෂාගාරය රංගහලට එකතු කරගන්න. දැන් අපි ග්‍රවුන්ඩ් එක හදලා තියෙනවා. ඉතින් මම හිතන ග්‍රවුන්ඩ් එක හැදුවේ අපේ ජ්‍යෙෂ්ඨ නාට්‍යකරු. අපි අවිල දැන් පිච් එක හදලා තියෙනවා. දැන් අනිත් අයට තියෙන මැච් එක ගහගන්න අනිත් අයටත් අපි ආරාධනා කරනවා මේ පිච් එකේ මැච් ගහන්න. ඒකයි අපි කැමති අනිත් නාට්‍යත් බලන්න එනවට. දැන් ප්‍රේක්ෂාගාරය අපි හදලා තියෙනවා.
1: හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මේ තරම්ම හිට් වෙන එකක්
3: නෑ. මිනිස්සු හැම ජාතියම නාට්‍ය බලන්න ඕනේ. ජනප්‍රිය ධාරාව වෙන නාට්‍ය ක්ලාසික් නාට්‍ය දුක හිතන ඇඬෙන නාට්‍යත් මිනිස්සු බලන්න ඕනේ. හැම ජාතියම ඒවා.
1: හොඳයි බොහොම දෙනෙක් බලන් ඉන්නේ. අනේ ඇයි අපිට මේක මිස් උනේ කියලා. නේ එතකොට මිස් වෙච්ච අයට කොහොමද මේක මිස් නොවිලා දැන් ආපහු ගියොත් ආ එන්නේ කවද්ද කියලා හිතා ගන්න බෑනේ. යන්න කලින් මේක බලන්නම ඕනේ.
3: ඔව් මේක තමයි නං අන්තිම අවස්ථාව.
1: ලාස්ට් මන්ත්
3: මේක අන්තිම ලාස්ට් ෆයිනල් එන්ඩ් එකේ කියන මිස් කරගන්න තෝ බලන්න පුළුවන්. අපි එනවා අගෝස්තු 8 සෙනසුරාදා ඇඩිලෙඩ් වලට. මේක ඕගනයිස් කරන්නේ විනර්ස් එන්ටර්ටේන්මන්ට්. ඉතින් ඕගලන්ට පුළුවන් ඉන්නේ ඇඩිලෙඩ් කිට්ටුව නම් එන්න. ඊට පස්සේ අපි යනවා අගෝස්තු 14 වෙනිදා පර්ත් වලට රිද්ම ෆවුන්ඩේෂන් එකෙන් තමයි ඕගනයිස් කරන්නේ. ඉන්දියන් කොමියුනිටි සෙන්ටර් එකේදී අගෝස්තු 14 වෙනිදා හවස 7:30ට තමයි ඒ දර්ශනේ තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා හෝබාට් වලට. මතක් කරන්න ඕන අපිව ගෙන්නන්නේ ඔස්ට්‍රේලියා සංචාරයට. ගිය අවුරුද්දේ හරිම බඩ තුනක් ගෙන්නුවෙත් අමල්ලායියා ඉන්නේ ටෙස් නෙමේනියාවේ ලොන්සෙස්ටන් වල. මේ දවස්වල අපිත් එක්ක ඉන්නවා මෙල්බර්න් වලට ඇවිල්ලා. එයා තමයි හෝබාට් දර්ශනේ සංවිධානය කරන්නේ අගෝස්තු 16 වෙනිදා හවස 3ට.
2: සර් ස්ටැන්ලි
1: හැපි
3: බර්ත්ඩේ. ඒ දාට අපි සමරනවා 16. ඉතින් බර්ත්ඩේ එක සමරන්නත් තියන්නේ දාට සුදර්ශන අයගේ හෝබාට් වල කට්ටිය.
1: අපිත් පුළුවන් උනොත් එන්න ටිකට් එකක් දාලා.
3: එතකොට ඒ තැන් තුනට අපි යන්නේ එකම අවස්ථාවක විතරයි. ඇඩිලෙඩ්, පර්ත් සහ හෝබාට්. දැන් අර මිස් වෙච්ච කට්ටියට
1: ඔන්න ඇඩිලෙඩ් ඉඳලා අහන් ඉන්නා ඉන්නවා. ඒ වගේම හෝබාට් වල ඉන්න අපේ ආදරණීය මිතුරෝ. ඒ වගේම තව කොහෙද කිව්වේ?
3: පර්ත්.
1: පර්ත් වල බොහෝ පිරිසක් මේ වැඩසටහන අහනවා. ඉතින් ඔන්න ඔබ හැමතෙම මේ වෙලාවේ අපි මේ මතක් කිරීම කරන්නේ ඔන්න ඔබේ ගමට, ඔබේ නගරයට, ඔබේ දොරකඩටම කතානායකතුමා එනවා.
3: එනවා.
2: තව තියෙනවා.
3: ඊට පස්සේ අර මිස් වෙච්ච කට්ටියට ආයිසරේ චාන්ස් එකක් තියෙනවා. අපි
1: දෙවනි පාර යනවා.
3: දෙවනි පාර යනවා. ආයේ තැන් වලට සිඩ්නි වලට එනවා අපි 21 වෙනිදා. ඒ එන්නේ හරිම බඩු තුනක් අරගෙන. අපි කටානාගේ දෙපාරක් පෙන්නවා.
1: ඔව්.
3: එතකොට ඊට පස්සේ අපි එනවා 22 වෙනිදා ඔන්න මෙල්බර්න් වෙස්ට් එකට. මෙල්බර්න් ෂෝස් තුනක්ම කරලා තාමත් මිස් වෙලා නම් මෙල්බර්න් වෙස්ට් එකේදී 22 වෙනිදා බලන්න පුළුවන් ක්වීන් ඔඩිටෝරියම් එකේදී ගරු කටානායකතුමනි. ඊට පස්සේ ආයි අපි යනවා කැන්බරා අපේ අවසාන දර්ශනය පුනරුද කට්ටිය තමයි සංවිධානය කරන්නේ සිඩ්නි දර්ශන මාර්ග සියල්ල සංවිධානය කරත් ඒගොල්ලෝ ඒ කරන්නේ සමාජ සත්කාරයක් වෙනුවෙන් අම්පාරේ ওই සිටිබී ටය ආයතනයට අනුග්‍රහකත්වයක් ආධාරයක් විදියට ඉතින් අපි ආරාධනා කරනවා කැන්බරා වල කට්ටියට එන්න කියලා 23 වෙනිදා ගරු කටානායකතුමනි බලන්න
1: වීසා දික් කරගන්න බැරිද
3: වීසා දික් වීසා තියෙනවා වීසා තියෙනවා අපිට තව සතියක් ඉන්න කියලා අමල්ලා ආය ආරාධනා කරනවා අපි 26 ලංකාවට ගියාම 27 වෙනි දින ඉඳන් අපිට ලංකාවේ වැඩට
2: තියෙනවා ඒක නෑඩි මොකද බ්‍රිස්බේන් වලින් ඉල්ලනවා අපිට ඒක දවසක් අපිට හම්බුනේ නැහැ ඉතින් අපි ඊගාව වෘද්ධවත් බලමු
3: ජීවිතේ සමහර අවස්ථා එනවා මග අරගන්න හොඳ නැති මග අරනවා මග අරනවා
1: මේක එකක් මේක ඒ හින්දා තමයි මේ ආරාධනා කරලා කොහොම හරි කරලා ගෙන්න ගත්තේ නැත්තම් දෙයියනේ මේ වගේ වැඩසටහන් එන අනන්තවත් ඕස්ට්‍රේලියාව මෙල්බන් නගරයේ අනිත් තැන්වල වෙනවා කලාකාරයෝ ඇවිල්ලා යනවා එනවා අපි හැම එකටම මේ වගේ හොම්බ දාන්නේ
2: නෑ ඇත්ත පැතුම් පැතුම් සෑහෙන්න මහන්සි වුණා මේ මේ වැඩසටහන කරන්නත් ඔයා සෑහෙන්න මහන්සි වුණා අද දවසේ මගෙත් එක්ක කෝඩිනේට් කරගන්න
1: කොහොම හරි යන්න කියලා කිව්වේ ඒ වැදගත්කම තියෙන නිසාම ඒ කියන්නේ මේක මාර වැඩක්
2: ඉතින් ඒක පස්සේ අපි කතා වුණා අපි මේ ඔය ඒ අවස්ථාවට යමු කියන එක මොකද මේ මේක මේ මේ ඔයා හරහා ලොකු ඔඩියන්ස් එකකට මේක සහ ලොකු ප්‍රේක්ෂක මේ කියන්නේ අපේ අසන්නන් තොගයකට මේක යන නිසා ඒ අයට මේ පණිවිඩය දෙමු කියන එක අපි කතා වෙලා තමයි ඇත්තටම අනිත් කටයුතු නවත්තලා මේ අවස්ථාවට ආවේ අර සාදය දැන් අපි අනිත් කට්ටිය සහභාගී වෙලා ඇති
1: අන්තිම හරියට අන්න පුළුවන් මේ වැඩසටහන අහනවා ලෝකයේ මහද්වීප 6ක රටවල් 70ක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ මොහොතේ සජීවී මේ වගේ මේ වැඩසටහන පොඩ්කාස්ට් ක්‍රමයටත් යනවා ඉතින් ඔබේ රටටත් ඔන්න ගෙන්න ගන්න ඌමනාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ගෙන්න ගන්න ඕනේ ඌමනාවක් තියෙනවා නම් නොවේ අනිවාර්යෙන්ම ඔබ බලන්නම ඕන නාට්‍යයක් ඔන්න අපේ ආදරණීය හිතවතුනි මහද්වීප 6ක ඉන්න ආදරණීය හිතවතුන්ට ඉතුරු මහද්වීප 5ටත් කතානායකතුමා කොහොම හරි කරලා ගෙන්න ගන්න.
2: ඔව් මේක අපේ පළවෙනි විදේශ සංචාරය.
1: කොච්චර සාර්ථකද?
2: ඔව්. මොකද අපේ නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා 12ක් 13ක් විතර.
5: අලුන් නිලිය 13ක් ඉන්න ඊට අමතර සංගීත ශිල්පියෝ 4 දෙනයි. අපි කියන්නේ 24ක කණ්ඩායමක් යනවා ලංකාවේදී.
2: එතකොට මේ විශාල කණ්ඩායම නිසා අපිට ගොඩක් වෙලාවට විදේශ සංචාර ඇවිල්ලා මගහැරිච්ච අවස්ථා තියෙනවා. දැන් මේක මේ පොඩි අභියෝගාත්මක ආකාරයෙන් තමයි අපි මෙහි ඉදිරිපත් කරන්නේ.
1: මෙහෙමයි මෙල්බන් එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාව මෙච්චර සාර්ථක වුණා කියලා කියන්නේ ගමන සුබයි. ගමන සුබයි. මොකද මේ මෙහෙට ආවන් පස්සේ තමයි ගල්ද මුල්ද මල්ද ඒ හැමදේම ලැබෙනවා නම් ලැබෙන්නේ. මොකද මෙහි ප්‍රේක්ෂකයෝ හරි අවංකයි. ඒ කියන්නේ කියන්න තියෙන දේ මූන්ටම කියනවා. මම දැක්ක කියන්න තියෙන දේ කියුවා නෙමෙයි හැමෝම ඇවිල්ලා බදාගෙන යන් ගියේ නෑ නේද? මේ හෝල් එක වහලත් යන්න නැතුව හිටියේ නේ
2: කට්ටිය. අපි මලුත් මලුත් ගෙනලා
1: දුන්නා. මම දැක්ක දෙවනි ෂෝ එකේ බිම ඊයේ එකේ බිමත් ඉඳගෙන බැලුවානේ.
2: ඊයේ තමයි මං හිතන්නේ වැඩිපුරම ඕඩියන්ස්.
1: බිමත් ඉඳගෙන බැලුවා. මොකද්ද මේ?
2: හවුස් ෆුල් වෙලා තවත් ෆුල් වුණා.
3: කට්ටිය ඇහුවා ඉතින් ආයි එන්න කියලා අපි ඒක වැලක්ුවේ නැහැ. අපි ඒගොල්ලන්ට අවස්ථාව දුන්නේ නැහැ. අපි කිව්වා සීට්ස් ඉවරයි. බිම වාඩි වෙලා තමයි බලන්න එන්න කියලා. ඉතින් එහෙමත් බැලුවා. ඉතින් අපි කියන්න ඕනේ මේ තවත් අපේ නාට්‍ය ලබන අවුරුද්දෙත් වෙනවා. දැනටමත් කතා කරලා තියෙනවා මම හිතන ඔස්ට්‍රේලියාවට තුන් සැරයක් විතර ලැබෙන අවුරුද්ද තියෙන තියෙනවා. ඒ අමතරව මම අර නාට්‍ය වල හැමදාම මතක් කරනවා වගේ මේ රටේ ඉන්න ජේෂ්ඨ ශ්‍රී ලාංකීය නාට්‍යකරු රසක් ඉන්නවා මෙල්බර්න් වල පදිංචි වෙලා. ඉතින් ඒගොල්ලන්ගේ නාට්‍ය තියෙනවා. අපි කුසුම්සිරි අද ලස්සන පෝස්ට් එකක් ලියලා දාලා තිබ්බා. අපි නාට්‍ය ගැන කුසුම්සිරි ලියන ආරච්චි. ඉතින් කුසුම්සිරි අයගේ නාට්‍යයක් කරනවා අගෝස්තු මාසෙ 29 30 සහ සැප්තැම්බර් මාසෙ 6 වෙනිදා මෝපසන් ජූරිය ක්‍රැන්බර්න් කමියුනිටි තියටර් එකේ. ඉතින් අපි ආරාධනා කරමු අපේ නාට්‍ය බලු ප්‍රේක්ෂකයන්ට ඒ නාට්‍යයත් බලන්න කියලා. අපි ලොකු ගෞරවයක් ඒ අගේ අය අපේ නාට්‍ය බලන්න එන එක අපේ නාට්‍ය ගැන ලියන එක. බානුක මනෝරත්න ඊයාව වගේ බොහෝ පිරිසක් අපි ඒගොල්ලන්ව තාදරින් මතක් කරනවා.
1: හොඳයි උදේසිරියයි බොහොම ස්තුතියි ආවට. ඒ වගේම සුදර්ශන බොහොම ස්තුතියි බොහෝ දිරු කතර ගවාගෙන මාත් එක්ක වැඩේ කොමාරි කෝඩිනේට් කරගෙන ආවා. නැනතර ඔබටත් බොහොම ස්තුතියි පළවෙනිවතාවට අපේ මැදිරිය ඉෂාර මගේ පාසලේ යාළුවෙක්. ඉතින් එතකොට යාළුවෙක් කියන්නේ දැන් තමයි අපි අඳුරාගන්නේ පාසලේ හිටියට. බොහොම ස්තුතියි ඉෂාර.
3: ජයවයි.
1: බොහොම ස්තුතියි ආවට. ඒ වගේම මේ ප්‍රසංගය එහෙම නැත්නම් මේ දර්ශන වාර සියල්ලම මේ සංචාරයේ අතිශය සාර්ථක සංචාරයක් වෙන්න කියලා අපි ස්වර්ණ FM වෙනුවෙන් ඔබට සුප්‍රාර්ථනා කරනවා.
3: ජයව ස්තුති. මේ මාධ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි මේ නාට්‍ය කලාවට.
2: අනිවාර්යෙන්
4: ස්තුති.
1: හොඳයි අපි ඒත් සමගින් ඔබෙන් සමගියන්ටයි මේ සූදානම් වෙන්නේ. අද වගේම ලබන සතියේ හරියටම රෑ 8ට සවුඳ අපි එනවා ඔබව සවාගෙන මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට. එතෙක් අපිට ප්‍රාර්ථනා කරනවා සුවදායි සතියක්. ආයිබෝවන් වාසනාවන්.